0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: අල්ගොනමගේ ප්‍රෝග්‍රෑම් තන් හම් ජිෆාවා ගොතුන් දෙන් ඉවි වඩන්නවානි කීරිත් කුර්ආන් කියෙවුන් මියද් ඉවි වඩන්නවානි සූරතුල් ක্বলම් ෆෂාගින් එසූරේ නිම්මා සූරතුල් හාක්කා ෆෂාගින් එසූරතුගේ අෂාරවණ ආයතුගේ නියලා

0: ගේ එකමකු ගන්නම්ම එමෙමන එම මොළු මී හවලයකොත්ත ොළමනි එහ ොලගින් ගෙන පාරම්මි වාගොතගේ මීහුන් අතුන් ලාරි කොළු කොළු නෙගි එම පහුන් ගොස් මීහ දරණි වැරිවේ එක්කද රත්තෙහි මීහාය මූුණු කෙනෙ මූුණු දිමා කොල්ලන් නොසෙරේ හාදතන් ඉබදේ එහෙමීම මිකන් කවිටම දෙහම
1: මේ රටේ
0: න්නන ඉබේ මේ ලදන්නති අධිමාකුරුම ඉතිමාගේ එදුන් තකා මෙදුග හිදාගුසනිකව දිගාත කමිත්තෝ හුතුරු නුවදාන
1: මෙ ඇත රීතිවීයේ
0: කියගත
1: ඇද රීතිවීයේ
0: ඒ රීතිකමක් විහුතුරුකම
1: නුදරතිදන්නවා
0: දරණිවැරි නුවඥාය මීහකක් වෙස් නුවේ මීගයි මී එහෙමම කාතුන් එහිගේ හාලෙත්තන් ගන්නානේ ඉසාරන ඒක කොනෙකුගේ හිය බේෙනවා මිප දහාදත්ත ම පෑසය ගොතුම වෙස් බලම් වී තිමාගේ ආයිලා මීහුකෑ තුරුමීන්න තිමගේ ආයිලයේ ඉදම කොම්ම පොඩු කම දිමාවිස් එම පොරතුමයි ඒවදෙන් අලාදන් තිබේ අයිලා මීහු හෙම එමිහු කාරින් ඒ කදන සද ඒ අස්ලු දැන් අබදු අබදු මිහින් එදේස කේනුන්ගේ රංගලු කොසනු එහෙමම ඒකහ දහාදත මෙදර නවානි තිමන්න ලිබේ මිවරුන් හරදු කොරීම එගේ ඉවලිවැනි මිවරු කං එකන් හරදු කොරම්මනි එබුරෙස් කොඩුකන් එහෙම වගෙන් ගොස් ගෙන පහර දරණි වැරිවේ මිහා බෝ නොහිකේ හිසාවත්දන
1: එම්වීම අල්මෙන් ලිබේ මින්වර යනකෝකාරිය නොගොස් පුදුන්තර මිහකක්වගෙන් ඔලවේත කම ජෙහිජීයස් ෆසේහ රහමතුන් අල්මෙන් එහෙන් බේරු මිහතුන් දරන්නේකම බදලුග ගැත්ම මිහතුන් දරන්නේ විස් ලිබේ
0: තමයි ආයිලා මිහ ඒ කම දිමාගද බහු එහි තරිවන්ති වෙන්නේ විස් ආයිලා මිහ දෙත්ත එබොන එබ්බා මිහ ආයිලා මිහ එමිහු මිසාලක එමිහ පතුන් එච්ච නගා ෆෞතස් අදි එමිහාව මා බඩක එකම කෑගෙන නෝලෙන් එගේ මි මිසාලක බේබෙත් නොත කොක්කොත් තිමන් නාතුන් මේ නිවර නැගි බේබියස් එහාද ජිමාවි මකයි මයි එනස් ගබුල් කුරාන් එගොත සන්ත කුරේ ඔන්න රංගල
1: මාමස් සේන ශුක්‍රිය සෝදි
0: ලබ්බ
1: වකි වේදානම
0: ආලි වාජර් ගොහ කෙන්දේ හා
2: තාමත් එම ඇසබෙන් දැන් අලුගොන් මෙන් මවුලෝ පැමිනි මල්
1: නිමාද කොලියර ખબરත් කද් මාල්ම ගොස්ලා
3: IKEA presents
4: Bhagwar Henry
5: දෙහස් තිම්වනාහරු එම්.ඒ. ඩොක්ටරකා ඔප්ටොමෙට්‍රිස්ටකා හීවාගේ කමායකු මසක්කතුග හරකෑ තෙරිවානේ කුඩ ටීමකායකු පෙෂිමි දතුරකි රාජ්‍යේග ලොලුගේ ෆරුවා ෆෝරුකොද්දින්මුගේ දායිරාය ඉංගිලාබී පදල්තකේ ගෙනුහි දතුරේ ලොලුගේ ෆරුවා දිනුගේ දායිරායින් මී ගෞමුගේ එම්.ඒ. ගින කස්ටමරුන් ඉක්තියාර් කුරා එම්.ඒ. මක්පූල් නමක IKEA මිහාරු මිවනි වෙෆ

අද කලාගේ තියබෑමිහුනටකා කෝරුත හිදුමැතෙරි කුරෙබියේ. අද කලාගේ තියබෑමිහුනටකා ඉරායි හඳු හිදුමැතෙරි කුරෙබියේ. කෙඩි නේලි හිඟාගොතුගයි. අද කලාගේ තියබෑමිහුනටකා රේදවා හිදුමැතෙරි කුරෙබියේ. අද කලාගේ හදරත තියබෑමිහුන් දෙන්නවි කොම්ම එච්චෙ එකලාගේ තියබෑමිහුන්න දෙවවිය. ﷲගේ නිඅමත තියබෑමිහුන් ගුණානම තියබෑමිහුන්නක එ නිඅමතන් අදදේ නුකුරවේ හුට්ටේ. හැම කෂවරුන් ඉන්සානායි අනියාවෙරිවුන් බොඩු ශුකුරු කුරුන්නේ මීහෙකි. ගුණා අදදු නුකුරවේ හාගෙන නිඅමතන් ආදමුගේ දරීන්නන් ﷲ සුබ්හානහු වතආලා දෙවවාෆාවායිරු දෙමගන් එකලාගේ මගු දෙක්කෙවි. එයි හෙයකමුගේ මගා නුබෑකමුගේ මගු. ಹೇಕಮುಗೆ ಮಗು ಖಿಯಾರ್ ಕುರ ಅಬಯಕ ದೇವೇ ಹುಶಿ ಮತಿವರಿ ನಿಅಮತ್ ತಲಿಬನಿವಿ ಸೋರುಗೆ ಅಶೆ ನುಬಾಮಗು ಇಖ್ತಿಯಾರ್ ಕುರ ಅಬಯಕ ದೇವೇ ಹುಶಿ ವೇಂದನಿವಿ ಅಜಾಬು ದಿಬನಿವಿ ತನೆಕಮುಗಾವಾ ನರಕ ಅಶೆ ಅಳಮೆಂಗೆ ವೆರ್ರಸ್ ಕಲಾಕೋ ಅಳಮೆನ್ನ ಸೋರುಗೆ ದಿಯಮುಗೆ ಮಗು ಇಖ್ತಿಯಾರ್ ಕುರುಮುಗೆ ತೌಫೀಕು ದೇವ್ವಾನ್ ದೇವಿ.

0: දෙං එදුවහුන් හමකශවරුම් දුනියේගාතය බෑමීහුන්න ලිබුණු නිරමැත්තකා මෙදුතිය බෑමීහුන්නා ස්වාල් කුරව්වානකං කශවරෙ.
1: බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම්.
0: රහ්මානුවන්ත රහීම් වන්ත අල්ලාහුගේ ඉස්මුෆුළුම් ෆශාගන්නමි.
1: වල්ආස්ර්,
0: ජමාන් ගන්දෙවමි.
1: ඉන්නල් ඉන්සාන ලෆී ඛුස්ර්,
0: හමකශවරුන් ඉන්සානා වනි ගෙල්ලුමෙක් ගාකන් කශවරේ.

0: කොම්මෙ උමුරක
1: කොම්මෙ ෆන්තියක
0: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයේ අඩු එංහා සතරසේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
1: අඩ්ඩිහනුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්.

0: මේ ප්‍රථම වාසනාවසක මේ කාදන් කිරුම් දවුණු නියම් පරදම් මාපල ලියුම් කාකන් තේමාවෙන් දින් අන්නනේ මේ බොඩන් මේ කාන්දිනමක අන්න උඳගුතක ඒ බයිෆරන් බෙන්චසන් එදාජි කුමා නුගුළු මාදත ඒක අන්නතක මේ එහුමරු ගන්න දින් දැන් මේ තංගල බොඩුවන් පිටි මන්න අපට රෝගාගන්ත කරන්න අපට මිදිමාවන කන්නේ අපද රෝගාජේ කෙසා වුන් ස්තම්බිකාන්තක දිමාවන තංගල බොඩ බේරණ කුණ පිටි මදිමාවන මේ ඩෙන්ගු වුන් කාලා බේරණ වුන් කාලා එකකට දිමාවන දින් එක තංගල බොඩු වෙලීම මිසයක අධ්‍යාස අංගුදෙන් වෙජියාම ආලේ මදු වුන් කාකට දකනු දකනු බෑදා වුන් කාකට දිමාවන දින් අදි එකුදින්නා සීදා සීදා එකුදින්න ගන්න එකුදින්ගේ බේනෙවරින්ගේ සව නොනියාම ඒ බලන්ජිහේ පයෙක්ගේ සවම් වෙස් පෙෆා කන්ත දිමාව මිසයක ආවම කියා චයිල්ඩ් ඇබියුස් නුන නෙග්ලෙක්ට්ත එකුදින්න නෆ්සානි ගොතුන ජිස්මානි ගොතුන වෙස් ඒ ගිල්ලිපේ ගෙල්ලුන්ත ගෙන් අවමෙන්ගේ සවම් වෙස් බාම මේ මෙතන පොඩිතිමගේ සවම් එකුදින්න වල එක අන්‍ය කන්ත වෙස් දිමාවේ දින් අදී ආදී වෙෆර එක ආයිලාග අවම කියා මිසක වරීග සවම් නෙත ඒ දරිෆරල් මේ ලිවෙන් ජෙහ අලාදන ලිබි ඒ අන්න ඒක සවම් මියන්න කන්දත මිසක ඒ කුජ්ජාදෙන් ඒ දින් හොදානේ කොම්ස් ඒ හෙන් හොදකන් කන්නේ එහි හොදාන එමෙන් එහි හොදාරක වෙෆර එකු දින මේ මගු ඔලිගෙන් දේ වෙෆර මිසක ආම මස්වාතක දිග තෙලවනු මාස් මස් මේ සිංගියට් බෙම තුමිතේ සමාගම් කා කන්තක ආම කුජ්ජා ෆ්‍රෝලිගෙන් දාන මේ මිකාල මහත එහෙම මේ කුඩු කුජ්ජක දිමාවන් සිහිය මස් දෙකේ එහෙන් ආස්වාල කිවරත්ත මෙදනුයි වර දිගුක වා දෙක් දාන වා කේ මිසාක දෙක් දාන තින් හතර කොට දවද සත එහෙම දෙන්න එහෙම ආම කු දිමාව කන්තකේ දෙන්න මෙව අවන හිවන ඉතින් ආමුතද මියුන් ඉතනරා රෝග කන්නේ එතෝ එනවසේ වර මෙදෙනවි තෆාතු එකියුමුග තෆාතු කන්දතක මෙදිමා උදේ මෙහුලිය කම කස්මි අවමන ෆෙන්න කන්ත වීමම කව මෙදිමා මෙ පහ කොල් අමානිය ආය චේතු බසක එක දොසි අවම වර ෆොන් දාක මෙ මෙ පොල කොල ගෙන නම බින්දා ගොස් දෙකරි ගොන බේර නිකු එස කොල දිමා කන් එහෙම ඒක තෙමි
1: දැන් කොඩ කුදේ නාම කොජ හැබල්ත රෝගා හුන් මිෆද බල්ත කොන් රක්කා තෙරොම ගේතරේගේ මාහොල් ගාලුවන් මෙන් උලේරෝ එලිදාණ ෆියවර්තා කි කොබතෝ
0: ආමෝ සූදේගේ දනමඤ දෙන්න වෙනී යා මේ සාෆ්ටවෙයාර් කගේ මේ මොහිම කමකි දැන් රෝගා වියස් අදි ආමෝ එහෙන් බරිත වෙස් ආමෝ ගතික ෆෙතරෙන් එමෙ බොඩ දිමාව කමකි හයතු අය අතුන් ෆෙතරේ ගිනපාර එහෙන් විම ඒ අතුගේ සාෆ්ටවෙයාර් කන් ඒ වරවර මොහිම ඇච ඒ ai donnan je wagottake honna komme donnan je wagottake misala kadanna wennyamo mi kiyomu kurin kiyomu fahonni fahana gosse nikome fetta ei komme mes ai donnan je kanta karun beela gosse as gen asia ai donnan je den ai donna ruga an mi donnan je sangal mi ka fem mi ai temma dama ai doma warta fas kamengi em rangala ai donna ba දැන් ඒ අතකියේ මේ මොහිම එක්කන්ත මෙදන මේ රෝගා යා මෙහුන්නකට කොන් ආරක්කා තුන මට්ටක දැන් හුන්නානේ මේ මිසල්ක මේ රෝගා ජෙහෙෆ තිබේ මිහුන්නා මිසල්ක තුත් කුදුමිට දුරකොල්දුන් නොනියාම මිසල් ස්කූල් දා කුජ විද්‍යාම මා බලි වෙ හුන්නගොන ෆොනෝ නොනියාම ආමක මිහුන් දා තන්තන තන්කොල දුරවෙදුන් කන්න එකන්ත හුන්නානේ දැන් හුන්නා බයිකාල රෝගාතකම් මේ එළිදාන බයික ෆියෝර්තන් වල හාස්සකොත් එළිදාන එකම කිවි ඔවම කියා කල් වැක්සිනේෂන් වැක්සින් ජෝ මිසාලක ඉන්ෆ්ලුවෙන්සා ඉන්ෆ්ලුවෙන්සා යකී යී ආමෝතක මූසුමී ගොතුන් අන්න ඉච්චින් හයිගත් ආමෝතක ඒ අන්නානේ දතුරු ෆතුරු තන් කොල ගින දොස් කොල ගන්න මිසාලක හජ්ජ දොස් කොල ගන්න ඕනේ යාම චුට්ටි දොස් කොල එක මෙහෙම එක බේර කොස් ආසෙන් ඔලේ එරුග අන්න ඉච්චින් ඉච්ච කියම ඒගොතුන් ඒ මූසුමක දිමා කොන නම් වෙසේ ආහාර කෙෆර් ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් ජොමොමස් ඒ ඉන්ෆ්ලුවෙන්සා ජොමොම රක්කද පොත්තේ දින් හුන්නානේ ආමුතික් ගමි ආමෝසුලකන් හැම මිජහා වැක්සින්ද වෙ සුන්නන්ට මෙදන කුරුකු දින ඒ මොනක ඒ ජහා වැක්සින්ද දින් ඒගේ ඉතුරුම අදි මි ඉන්ෆ්ලුවෙන්සා නුන සුන්නා මිස ෆාර්මසින් වැක්සින් මිස සජෙන් දිබෙන ඒ විසම මි වලපස හේම පෙතිරගෙන දා ඒ බලි දින් හුන්නානේ බයික් කාලා ගෞමතක දාම් වීම ජහන්ජේ වැක්සින් මෙ සුන්නාන මිසාලක හජ්ජ දාම් වෙච්ච ජහ වැක්සින් තක හොන්නාන නුනේ අප්‍රිකාකත් ගෞමතක දාම් වීම ජහ වැක්සින් ද සෆාතුවන් ඉදෝ ෆීවා කා වැක්සින් ද දෙත්තා

0: එමයි උදේ ජාලෝ සින්තක සොන්නාන දෙයින් බයියෙක් බයියෙ වෙච්චියාම එක ඒ බලින් අන්න බොඩුක එතො ඒ නරකතරක කුඩකුළු මට්ටක කුලෙන් හන්තක සොන්නාන එ මගතුන් ආමෝතෙග් ආමසි හතෙග් කුච්චක බෙහෙට මට්ටක කුලා මාස ගෙත්තෙක් තා මේකද මෙ නැ ගෙතුන් එක්කම කී මේක ලහල කහනා එතො ලහල කහනා කියෝමා දෙන් කස්සතුක තියලේ ගරාන කස්සතුක කොෆෝර ජවාතක එක බලියම කුරිම්වස් එක රාණ සිහතක හොරෙජ්ජා බලියම ෆහොග යන්න බලි කන් තංකොල කුඩකුල වෙන රදකොල විය බලි හරිගණක බයි ජමවර එම් මේ මක ආමගතික කසතික උළුමා රාණ කානා කියොන් ඒ අවණේ වෙන වර මොහොමකම කරන්න මේ මේ බලි බලි තකුන් දරෝ මට්ටක
1: අත මිගටි කල්ගොන් මෙන් කුරිය මිගෙන් දනි දුලේ ප්‍රෝග්‍රෑම් දුලේ ප්‍රෝග්‍රෑම් ක මිරි අල්ගොන් මෙන් වාහක දක්කම මිදනි කුඩකු දින්න ආමගතික ජෙහ බලතකා ගුලේ ගුතුන් මිගඩි ග අල්ගොන් මෙන් නායිකී ග මි බෑර වඩන්නවා ડોක්ටර් කි කුඩකු දින්ග බලතෝගේ ખાસ ડોක්ටර් ડોක්ටර් අහමද් ෆයිසල් දෙන් ගින බලතකුන් රක්කා තෙරි වෙති උම අයි දෝම කි ખાસ කුතික සාප්තාරකම සමල් කන් දින්ම කි වර මොහි මුකමෙන් එහෙනු ශහම ડોක්ටර් ඉස්වර බොඩන් ඒ වාහක තක අලි අලු වලම වැ
2: දැන් වරක බෙලෙන් වෙරින් කම්බඩවා කමෙක් කනේ කුඩකු දින් වීමත් උත්තු කුදීම වර ෆසෙහන් හුන් ආදේ තෙන් බේස් තිනුම් ගේතුරු කොංකල කංකමේ බාලුවන් මන ගේ තෙරේග කුරවැනි හුන් මඩු කුරන්
0: ආ හුම කීය දනවා මේ බෙලෙන් වෙරින් වර කම්බඩවා කම එතෝ අවණ හිමනි බයියෙන් ජලාසීමේගේ හරි වන වනුගේ වනුන වජෆා යන්න එම්ම ප්‍රතමෙන් අයාමත් කන්නේ මේ හුම කී ඒ හුන් ආසියාම දෙන් හැම ගේන තා බයියෙන් ඔලේ කන්ද එතෝ දෙන් එක හුමකි බේවෙන වල පිරුගන්න ඔස්කම අවණ හිවනි ඒ එස්සොබකි මේ හොන්නන මේ ඔම් කියක ෆිබ්‍රයිල් ෆිට්ස් එත ෆිබ්‍රයිල් කොන්වර්ෂන් එක හුමා එක්කන් ජේ ෆිට් ඒ දෙක බය ෆර කුඩ කුදින්න මහා හාහර දෙතේග මේ හුන් අන්න කුදින්න බය ෆර මේ ෆිට් ජේ එහෙම මේ කන්නේ බේවෙන හබර පිරුගන්න එකම දෙතේග දෙන් ඒ හුන් ආසියාම එම්ම මුහිමකම කියස්ග හුම් මට කුරුම වරස් බොඩ DIH අයතු හයිඩ්‍රේෂන් එහම DIH ළඟට දිවකම වුණාම රදකොල විය එකුජා එක පරිවිගෙන නොවිතා එකුජයි ෆාටා මේ මේ මේ වාගත කි හස අධ්‍යාසකත කුරුකු වීම එච්ච නුකන් වල නැච්ච නොබොම් වල තම එක් බෙසෙච්ච මම මම හස බන දන්නවනේ මේ අම එවෙසෙච්ච එකුජා නොස් පොය හම ෆෙන්ටිකස් පොදන් දැයත ඒ එකුද තම උදුකු කමෙන් ඒ අයත ෆෙන්ද මේ දෙන DIH දෙ එනොස් මේ මේ අරොම හොස්පිටල් ගාමස් අරොම මෙස්නු දෙන එක එහා ඒ ගිනේ කොන්න ෆෙන්ද දෙන DIH මෙහාසක IV ගුලිස් අරොම හදාගත කි ටිකි ටිකින් දාන එත කොම්ම සිකුන්තා කුන් දෙසිකුන්තුන් ටික්ක තින් සිකුන්තුන් ටික්ක කන්නේ දෙන එක
1: ඒක කුජා කශි කඩ බේනවා විවර කදෙත්
0: අරම මේ අරොම දෙන ඔලෙච් එක බේවෙරිම සම ඒකත අද්දවාට එක අගයමස් එක දෙවාරුගේ තරි හුස්කුලම් කුජා මජ්බුරු නොකෝ සම්සල කුන් දෙසාලමාර ෆස්ට් මිනිට් ෆස්ට් මිනිට් සම්සල නනේ පම්සා දිහ මිනිට් ෆස්ට් මිනිට් මේ දනේ ඒ සම්සල සහ සම්සල දින සම රංගලවන්න කොවිය එක කුජා පාඩු දන දෙම් මගම් භාෂා චි පදාෆා ඒ මෙම්බර් පුදේන කන්න දැන් මීග මේ දනේ එක ෆෙම්මදොමු එම් එම් අලාමත කි එක කොටකම දා මෙම්බර් දව්වගෙන් දාන අධ්‍යාසෝත එක දිගුවගෙන් දාන මිසක අග්ගඩි නුවගඩි දිහගඩි වලස් එක කුජා කුරකමුණු දාකම වෙන්නාම ඒ ෆෙම්මදොමුගෙන් අදාම එහෙමම ෆෙම්මදොඤ්ඤාම දෙන් ජෙහෙනි අඟය නුපවේකම වෙන්නාම මම අයිවි කොරෙන්ජ අයිවි කොර දෙන් ජන් කරන්නේ දෙන් දෙන් හේදී යන අනකම කි යවන හිවනි වලගෙන බෙවෙන අනේ ඉදම කරන්න එක ෆෙම් 40 දුන්දතෝ දෙන් ෆෙම් 40 ලායරුග දෙන් වර බා රිසර්ච් සේදි ෆොලෝ කමෙන් මිද කම කි අයතුක ෆික ෆෙම් 40 දමුගේ කියාකතෝ ඒගේ මම්ෆා ලිබෙනි දතෝ එයා මම්ෆා ලිබේ ඉරුග ඒ ගවන හිවෙන එක මේ බේස් බොයෆා බේව අසර මෙයා බේස් තානේ පණත්තා දැන් ඒත් එක හජම් වෙගෙන් මෙල්ල ඒකත් අන්නරුග ඒ අසර කුරන් ආමෝතික නගාන මදුවෙන් ෆනර් මෙල් දැන් ආමෝද විහි බෑගඩින් හර නගාන එමෙ ප්‍රථම බෑගඩීරුග මෙන්න බේස් බේස් දීෆා දැන් එන්න ප්‍රථම බෑගඩීරුග ෆෙම්ෆෝදින් හාකාලුන් එක මස් එන්නු කරන්නේ ෆෙම්ෆෝදි හාකාරුග හොන්නනකම සපාතන් දෙන්ජ කත්තක ඒක හොඩ එක්කම කී එක මේ ඒක බේරු කොන්ජි හැනි ආජාගේ ෆෙන් එහෙද මෙදෙන මේ ෆිනි කුරි ෆෙනෙන් ජා ෆ්‍රිජුන් නගා ෆ හොන්න ෆෙන බේර මෙන්න කුර වෙන එක තංකොල පොඩන් කුජ්ජා ෆිනි කුද නැෂ කියා ෆ ඒක වගේ එක කුජ්ජා මාබරන් හී කරවන් ෆරාපිය මේ වගේ කී මේ හරිගණුන් අන්න තුරුතුරු තන්න නේද තුරුතුරු ගැස්සු මේ අන්න සවබ කී හරිගණුන් උපදම් බේනවා නේ හුණු එමෙ වගේ එක හුමු ගෙතන එක හුණු ෆෙද්දිම හතා ahun gada tawa tangkol maduwe ja kanaka sun gada wana wage kika me fini kuri fem beno koin ame ma miga beno koin jena ma amoko den rajya vidya mo ka me school wanna ne ma hun fen ta de tom den ya fini fen no wanna ne de foto ko onna ni asu lu ku am ge wa kon ka tafa na fen ge wa kon na ema den be ka me den bura ka me me fini gom to ga misaka fia winter isav ka school do ko din sanna fini fini fen da ta na ne ma karna ye boda ka lu ku am ne tafa na fen ge wa ge ne ba me ka me ge me den wa che ki fini kuri fen be no kure ve beno ko enje ne tan kole a me a da ge fen no ni tan kole hu ko hu ne fen ida den ko ku ja ya ge me hu no bre fen ge hu madu anje den anek kama ki fen ha ka ro ge muli ga ka no me fen anje e fen beno ha ka ne ni kuri ge no ni amo kar da su ga no ni a it da ru e go ta ha ka me ge ka mulin mi ha fen ver wa di ma sa ka wa ta ki anek ka fini bodu ge anek ka su hu no fa da fa sha fa emema ba dem kulko denna menya siriha ka minute ha kala se aada ge fenu ekoma den arikka ma ke ka ba fram man ban fram kulwa ka me ka fen foti ala fa ba ta nikuri ga eto ema de ka asu me ge benma ke ka mi e hun beera dyo ai ban ala ge beera dyo eto emi ma de ke ka en mi vi ma ka mi foti ko reli ma de ke ka hun beera dan mudu ku wan ta ආයෙම අරගෙන තා එම එකතුන් මේ ෆෙම් ෆොටිගන අලා පෙවුම් රාලෙනවා ඒගම ෆෙම් ෆොටි මේ හා කාලාව ඒ ෆෙම් ෆොටි නෙගු නෙගුන් එක ඒක රාලෙ දැන් බාගට
2: එම ෆොටි කොළ නොබාව වෙනුනි කප කොළස් නොබාව
0: වේද බාබා ඒ හා කාලා කාලා වෙනවා කනේ රාලවන එම් කමසක හුන් මිසක දැන්නම මේ මිසක මේ දැනවි දගන් වෙච්ච මිසක හුන් වෙච්ච ඒ දින පිණි කොඤ්ඤාව අගමෙන් එක ප්‍රතිගන්න බාවාට දකෝ ඉතින් අලලා ඇත්ත තිබෙන්නේ තා ඒක ආයෙත් වෙගෙන දාන්න තා ඒත හුන් හුන් වචාරන්නේ ඒ ප්‍රෙෂන් අසුයි එහම ඒකෙන් ඒ බේරන කොට දැන් බේස් දෙවෙනි හුම් බේස් විද්‍යාව එම් එක ගින වෙගෙන දෙන්නේ ෆස්ට් ඩෝස් සර්විස් කඩිරු තරේ ෆස්ට් ඩෝස් ඒ බෙෆර් වාදේක හුම් මඩනවාතියේ හී වෙගෙන් tangkol gine mes te be far overdose se be far ham be far ma gine de ge e bor liver a echi hada ko fe seta em bi ma war me ka men ek a em me hat de bar hatr kodi em me awa te hagarin e am go te ke de echi ke ding e de ro sme de ne bi dangol dose de ba e ba de pesmo ge ki wala tafat che mi eki fuli hona eki bara honna drops ki a che honna syrup ki a che honna den ege mi wata ki drops ki ei em me ole ti ड्रॉप्स के एम तुत को दिन दे ते को एम ओले एम से एक इनना 1 एमएल के इनना सते एक एकम को अन मी फुली होनना ने फर्स्ट एमएल का सते एक वि नोनिया रिस्पोंसस ए देव देवर में को एम ए समय कन दे छि
2: अलगन में मिगडी का वाहक दकम मेदनी कुड़ कु दिन न आम को ते ग जे सिही मसल तक आ गुले को तुम डॉक्टर दे में फाह कुरवि कुड़ कु दिन न आम को जे बल तक रखा तेरे मु तुम गे तेरे के माहौलुगा नुनम हुं गद हालत होगा गे तेरे का बेलिन वेरिन न कुरवि दाने मुहिम कन तक आ गुले को तुम हेनो शामा दे मी ऑगस्ट मु के फुरतम हफ्ता है की दुनिया के गातुन दिन मु के हफ्ता अलगन में मी फाह कुरनी मी गातुन दिन मु के हफ्ता आगे गोतुगा एककुम फिशकिंग ऑगस्ट मु के हतका हमय गातुन दिन मु की तुत कु दिन गे ದಿ ಬೋಡೋಮ ವರ ಮುಹಿಮು ಕಮಕ ವಾರುಗ ಮಿ ಕಿಹಾ ಮುಹಿಮು ಕಮೆಗೆ ಗುತುಗತು ಡಾಕ್ಟರ್ ಫಾಹ ಕುರವಾಣಿ ಕುಬಾತು ದೆನ್ ಹಫ್ತಾ ನಿಯುಮಕವೆಸ್ ಮಿ ಐದೆ ತೋ ಎಮ್ ಫಹು ದುಸ್ ಮಿ ದಕಿ ಬೆಲೆನಿ ವೆರಿನ ದೆವ್ವಾಣಿ ಇರುಶಾದಕಿ
0: ಮಿ ಅವನ್ ಹೆವನಿ ಮೇ ಯಾಮೆಂಗೆ ಮ ಪ್ರೊಫೆಸರ್ ಒಂದನ್ನವಾನೆ ಮಮ್ಮಯಕ ದರಿಫಳ ದೆವೆನೆ ಎಮ್ಮೆ ಅಗುಬೋಡ ಹದಿಯಾಯಕಿ ಮಮ್ಮ ಗಾದನ್ ದೆಕಿರುಕೊಳ ಅದನ್ ದೆನ್ ಏಗ ಫಾಕುಂ ಎಂಗೆ ಕುಜ್ಜ ಕಿತಮ್ಮೆ ಬೋಡ ವೆಸ್ ಎವ್ರ ಅಗುಬೋಡ ಹದಿಯಾಯ ಮಮ್ಮಯಕ ನುದೆ ගන්න ෆස් නේද
2: හා
0: එම් වීම ඒ වගේ මොහොම බලම් අගෝරි වාහක කරන්න යවම ප්‍රොෆෙසර් දන්නවා ඇචේ ඒ ඒක වාද කි ඒ කුදෘති ඇචිතා එත එම්ම ඒක මි ඒ වර මි දන්නවානේ කී දන්නවා මි ඒගේ උෆෙදුම් වස් වර තෆාතු ඇචින් අයතුග මොජිසත් කල්චින් අයතුග ඒක වාද කි ඒක කුජ්ජාගේ ಮಮ್ಮಗೆ ಬಂಡುಗ ದರಿಫುಳು ಉಫಜಮುನ್ ದಾ ಎರುಗ ಇಕುಜ್ಜಾಗ ಹಫ್ತಾಯ ವಾ ವರ ಹಫ್ತಾಗೆ ಇನ್ ಹಜಮವಾನ ವರಕ ಇಕುಜ್ಜಾಗ ಮಮ್ಮಗೆ ಕಿರುಗೆ ಅನ್ನ ಉಫಜಫೋನ್ನ ಬಾತ ತಫಾತು ಓಮುನ್ ದಾನ ಹಿಂಗೆ ತೊ ಮಿಸಾಲ ಕಮಿದನ್ನ ವಾಯ್ಚಿಗೆ ದುವಸ್ ಫ್ರಾಫಮ್ಮ ಕುಜ್ಜ ವಿಜ ಅಫಮ್ಮ ಸಾಳೆ ಸಪ್ತಾಗ ತೊ ಬೈಕು ದಿಂಗು ಫಮ್ಮ ದಾನ ತಿರಿಸ್ ಹೈನ್ ಹಫ್ತಾಗ ತ್ರೀ ಫಸ್ಟ್ ಹಫ್ತಾಗ ತ್ರೀ ಸಪ್ತಾಗ ಬೈಕು ನಿಮ್ಮ ಒಫಮ್ ಬೇತ ಒಂದು ಬೈಕು ನಿಮ್ಮ ಒಫಮ್ ಒಫಮ್ ಬೇದಾನ ಹತಾವೆ ಸಪ್ತಾಗ ಆಯ್ತು ಬಡ ಏಕಮಗು ಎ ಕುಜ್ಜಾಗ ಮಮ್ಮಗೆ ಎ ಕಿರು ಉಫದೇನಿ ಎ ಕುಜ್ಜಾಗ ಮಿದನ್ನವ ಹಫ್ತಾಯಗೆ ಎ ಹಜಮ್ ವಾನ ಗೊತ್ತ ಯಾವಸ್ತ ಆ ಮಿದನ್ನವಿ ಮೂಜಾತ ಕಾಲ ಹೆಚ್ಚಿನ ಹಸು ಎಂ ವಿಮ ಆ ಎ ಈಗ ಅನೇಕ ಹುಣ್ಣಾನಿವೆ ಸಿಕ್ಕ ಹುರಿಯ ಬಾವತ್ತೆ ಹಿಮೆನೆ ಗೊತ್ತ ಕುಜ್ಜಾಗ ಹಜಮ ವಾ ಗೊತ್ತ ದಿಫಾಯ್ ನಿಜಾಮಗೆ ಬ್ಯಾದವಸ್ ಈಗ ಹಿಮೆನೆ ಗೊತ್ತ ಹುಣ್ಣಾನ ಮನಸ್ಸಾಗ ಮಮ್ಮ ಬದಿ ಒಳಿಂಜ ಮಮ್ಮ ಉಫದ್ದಾನೆ ಆ ಎಂಟಿಬಾಡೀಸ್ಗೆ ಆಯ್ತದೆ ಏಕ ಅವಮಿಕ ದಿಫಾ ನಿಜಾಮಗೆ ಬ್ಯಾತ ಎ ಬ್ಯಾತವೆಸ್ ಆ ಮಮ್ಮಗೆ ಕಿರುಗ ಹುಣ್ಣಾನ ಅನೇಕ ಏ ಹುಣ್ಣಾನಿವೆ ಸಿಮಿದನ್ನ ಜಲಾಸಿ ಏಕನ ಎಬ್ಸ್ಕ ಜಲಾಸಿ ಮೆನ್ನು ಹುಣ್ಣಾನೆ ಏಕ ಫಿನಿ ಹೂಣು ಮಿ ನಗಳವಾನ ಅನೇಕ ಕಕ್ಕಾಗ ನುಜಿಯಾನೆ ಅಥ ಏ ಲಿಬೆನಿ ಮಿದನ್ನ ಅಗೆದ್ದಕ್ಕ ಗಣಕೋಸ್ಕರ ಅನ್ನ ಜಯಚನ್ನು ಏಮ್ ವಿಮ ವರ ದೆಂಗೆ ಯಾ ಮೊಳಚೆ ನೆಕ್ಕೆ ಆಗೋಣ ದನ್ನ ಮಾಡಿದ ಪ್ರೊಡಕ್ಟನ್ನು ಅನುಮಾನಕನ್ನಗೆ ದರಿಫಳಿದ್ದೇವೆ ಇದನ್ನು ಎಮ್ಮೆ ತುತ್ತು ಕುದಿನತ್ತೇವೆ
2: ದೆಂಗ್ ಕುದಿಂಗ್ ಹುಂಗಾಸ್ ಹಮ ಕೆಸ್ಸ ನೇವಾಲು ಮಂಗ್ ಉಂದಗುವ ಹಾಲೆ ತವಸೆ ಬಾದೆ ಗೇಗ ಫರ್ವಾದಿ ನಮಗೆ ಬದಲುಗ ವಗುತು ಹಾಸ್ಪಿಟಲ್ ಗೆಂಗೊಸ್ ಫರ್ವಾದೇನ್ ಜೆಹೆ ಕಣ್ಗೊಂಡ್ ಮೇಲೆ ಹೆಂಗೆ ಕೊಂಕಾಲ ಕಂತಕ್ಕೆ ಫೆಣುಣಿ ಮತ್ತು ಕೊಂಕಾಲ ನಿಶಾಂತಕ್ಕೆ ಫೆಣುಣಿ ಮತ್ತು ಕುಜ್ಜಾಗೆ ಫರಾತು
0: ಮೀಗ ಮೀ ಹುಮಾ ಕೆಸ್ಸುಮ ಮೀ ಮುಡಿ ತಫಾತು ಮೀ ದಿಕ್ಕಮಕ್ಕಿದ ಹುಮುಗ ಕುಣಿದ ಹುಮುಗ ಎಮ್ಮೆ ಮುಮಕಮಕ್ಕಿ ಫೆಂಗ್ ಹರಿಗೊಂಡು ಫೆಂಗ್ ಹುಣ್ಣ ಮೀವರು ಎಂಗ್ ಏತಿ ಫೆಂಗ್ ಮದುವಾ ಕಂಫರ್ಟಾವಿ ಯಾಮ ದೆಂಗ್ ಎ ಅನ್ನಾನೆ ಯಾವಮಿಕ್ಕಿ ಆ ಡಿಹೈಡ್ರೇಷನ್ ಉಣಿ ಫೆಂಗ್ ಮದುವೆ ಅನ್ನ ಕಾಂತಕ್ಕಿತ್ತು ಎಮ್ ವಿದ್ಯಾಮ ಜಿಹೇನೆ ಹಾಸ್ಪಿಟಲ್ಗೆ ಅಂತ ಮೀಗ ಅನೇ ಹುಮೆನ್ನು ಹಸುಗ ಮೀ ಹುಮ್ಮಡ್ಕೊಳಕನ್ನು ಹಸುಗ ಹಾಸ್ಪಿಟಲ್ಗೆ ಅಂದನಕ್ಕಿ ಹುಮಾ ಗುಳಿಗಿಂಗ್ ದೆಂಗ್ ಅನ್ನ ಕಾಂತಕ್ಕ ಪರವಾಕ್ರು ಮಟ್ಟಕ ಹಾಸ್ಪಿಟಲ್ಗೆ ಅಂತ ಮ್ಯಾಮಿಸಾಲಾಗ ಮಿದನ್ನವಿ ಡಿಹೈಡ್ರೇಷನ್ ಫೆಂಗ್ ಮದುವೆ ಜಿ ಆಮಕ್ಕೆ ಐ ವಿ ಗುಳಿ ಆಗಂಗೆ ಫೆಂಗ್ ಹರು ಫೆಂಗ್ ನಾಳ್ಕೊಳ್ಳೋ ಮಟ್ಟಕ ಫೆನ ಅದನ್ನು ಬ್ಯಾ ನಾಳ್ಕೊ ಮಟ್ಟಕ ಮೀ ಅನ್ನೇ ಹಾಸ್ಪಿಟಲ್ ಮಿ ದಾಮಿ ಜಿಹೆನೆ ದೆಮ್ ಬೇನೆ ವೇಣ ಇತಿ ಫಾಕುಳ ವೇಣೆ ಗೊತ್ತಕ್ಕಿ ಮಿದನ್ನವಿ ಎಮ್ ಎ ಆಫಸೆ ಫಾಕುಳ ಕಮಕ್ಕಿ ಎಕ್ಕಮಕ್ಕಿ ಮೀ ಕುಡಕ ಮುದ ಮೆಂಬರು ಏಮ ಕುಡಕುದಿನ ವಿದ್ಯ ಆಮಗೊತ್ತ ಈಗ ಹಗಡ್ಡು ಅಗ್ಗಡಿತ್ತಿರೋ ನಾಳ ಎಫ್ ಆರ್ ಕುಡಕ ಮುದ ದೆಂ ಎಮ್ಮೆ ಎವ್ರು ದಿಗುವ ಕಮ ಬಂದ್ಯಾಮ ಸ ಅಗ್ಗಡಿರೋ ಗಿನ್ನರು ಕಮ ಬಂದ್ಯಾಮ ಮಿಸಿನ ವೆಜ್ಜ ಮಮ್ಮ ಎಂಬುರಾನ ಕುಜ್ಜಾಗ ನೆಪಿ ಬದಲು ಕುರಿ ಮೀಗೆ ಬಾರಗಡೆ ಕುರಿನೆ ಹೆಂಗ್ ಎ ಬಾರಗಡೆ ಕುರಿ ಜೇ ನೆಪಿ ಅದೇಸ್ ಮೀದಿ ಎ ಫೋ ನೋವೆ ಆಗಕ್ಕೆ ನೋತ್ತೆ ಮೇ ಎಮ್ಮೆ ಮಮ್ಮ ಹೆಂಗೆ ತಾಮಿದನ್ನ ಬಾರಗಡೆ ವೆಚ್ಚಕಂದಿತ್ತ ಎಮ್ಮ ಎವಿಗಿಂದ ಇದನ್ನ ಹುಮ್ಮಡ ಕೂಡ ಕಣ್ಣಿಗೆ ಈಗ ಮೀ ಅನೇ ದೆ ಮಿಸಾಗ ಹುಮಾ ಗುಳಿಗೆ ಬೈಫ ಅನ್ನ ಕಂತ ಗುಂಬೆ ಬೈಫ ಗೆಂದಂಜಿ ಮಿಸಾಗ ಮಿದನ್ನ ಕುರಿ ಮಮ್ಮ ಮಿದನ್ನ ಫಿಟ್ ಜೋ ಎಮ್ಮ ಹುಮಾ ಗುಳಿಗೆ ಫಿಟ್ ಜಜ್ಜಾಚೆ ಹಾಸ್ಪಿಟಲ್ಗೆ ಎಂದ ದೆನ್ ಕೆಸ್ಸುಮುಗ ಬಾವತಕ್ಕಿ ಏ ಕೆಸ್ಸುಮಕ್ಕಿ ಗಿನಫ ರೋಗಾಯ ಗುಳಿಫುಣ ಕಮೆ ದೆನ್ ರೋಗಾಮಿ ಅನ್ನನೇ ಬಡ ಅಂಕ ನೇವಾಲ ನಿಜಾಮ್ ತಾದೆತ್ತೊಮ್ಮೆ ನೇವಾಲ ನಿಜಾಮ್ ಎಮ್ಮ ನೇವಾಲ ನಿಜಾಮ್ ಮೀ ಫೆಟನೆ ನೇಫತ್ತೊಂ ದೆತ್ತೊ ನೇಫತ್ತೊಂ ಫರಾಗ ಕಫುಪ್ಪಾಮೆಗೆ ಎಮ್ಮೆ ತಿರಿಯ ಹಿಸಾಬ್ ಎಮ್ಮ ಮೀಗ ಮೀ ಬಹಾಲನಿ ಕರೊಮ್ಮತಿಗೆ ಕರೊಮ್ಮತಿಗೆ ರೋಗಾಯ ಫುಪ್ಪಾಮೆ ರೋಗಾಯ ದೆನ್ ಕರೊಮ್ಮತಿಗೆ ರೋಗಾಯಕ್ಕಿ ಏ ಇವರ ಆಮ ರೋಗಾಯ ಅಕ್ಕ ಆಮಗು ಮಿಕಿಯ ಕಾಮನ್ ಕೋಲ್ಡ್ ಮೇ ಮಿಕಿಯ ಇಂಗ್ಲೀಷ್ ಬಹುಮಸ್ ಈಗ ಮನೆಗೆ ಅವರು ಆಮ ಆಮ ರೋಗ ಇತ್ತ ಈಗ ಫುಪ್ಪಾಮೆ ರೋಗ ಏ ಮೀ ನೃಕ್ಕಾತಿ ನೃಕ್ಕ ಬುಡ ರೋಗ ಎಮ್ಮಿಕಿಯನ್ನು ಈಗ ನ್ಯೂಮೋನಿಯಾ ಅದು ಎಮ್ಮ ನ್ಯೂಮೋನಿಯಾಕಿ ಈಗ ಮೀವಾದ ಈಗ ಫುಪ್ಪಾಮೆಯಕ್ಕಿ ಈಗ ಆಕ್ಸಿಜನ್ ಹರಿಗಣ ಫೋರ್ ಕೊದ್ದೆ ಗುಣವ ಏ ಫುಪ್ಪಾಮೆಗೆ ಅರ್ಧವು ಸಿಫಾಗೆ ಅನ್ನ ಉದಗುತ್ತೋಗ ಸೌಭಂ ಭಾಗತಕ್ಕೆ ಈಗ ಹರಿಗಣ ಬೇನುವ ಆಕ್ಸಿಜನ್ ಫೋರ್ ನೋಕೊದ್ದೇವೆ ಅದು ಹರಿಗಣ ಒಫದ್ದ ವಿಹಮಾದ ಕಾರ್ಬನ್ ಡೈಆಕ್ಸೈಡ್ ಎಬಾ ಬೇರೆ ಬೇಸ್ ನೋಕೊಡ್ತೇವೆ ಏಮ್ ವಿಮ ಎತಿಕಂತಕ ಮೀಗ ಹೊರಪಡ ಪುರುವರಾಫಿಯ ಮಿವಾತಕ್ಕೆ ಈಗ ಕುಜ್ಜಾದಾನೆ ಹೊರಪಡ ಪಲಿಗಿಂದ ಏಮ್ ವಿಮ ಏ ಕುಜ್ಜ ಇದೆಯೇನೆ ಏ ಹಮ ಕೊಮ್ಮೆಸ್ ಕಿಂದಂಜೆ ಕಮ್ಮೆ ಕಿಂದಾಗಿದೆ ಕಮ್ಮೆ ಮೀಗ ಬೇರೆ ಬೇರೆ ಮೀಗೆ ತಾನೆ ಫಾಗವಾನ ಕಮಕ್ಕಿ ನೇವಾದ ಅಗ್ವೆ ಎಮ್ಮ ನೇವಾ ಕುರುವೆ ನೇವಾ ಅವಸ್ವೆ ಏಕಾಕಂತಕ ಬಂಜಾಮಜಿಯ ಹಾಸ್ಪಿಟಲ್ಗೆ ಹೇಯಿದೆ ಮೀ
1: ಕುಡುಕುದಿಂಗೆ ಸಿಹತಕ್ಕಿ ಕೊಂಬೆ ಬೆಲೆನವಿರಿಯಕ್ಕೆ ಸದಿ ಮುಜ್ತಮೈಕವೆಸ್ ಎಮ್ಮೆ ಬೋಡು ಇಸ್ಕಮ್ಮೆ ದೇಂಚೆಹಿ ಇಕ್ಕಂತಂಗ್ ಆಮುಕೋ ಕುಡುಕುದಿಂಗ್ ಬೋಡುವ ಮುಂಗ್ ಅಣ್ಣಯರು ಏಕಿಂಗ್ ಮೂರು ಫಿರಾತವುಗ ತಫಾತ್ ಸಿಹಿ ಮಸ್ತಲ್ತಕ ಕುರಿಮತ್ಲಾಂಚೆಹೆ ಅಳ್ಗನ್ಮೆ ಮಿಹಾಯಸಾಬು ಇಹುಂತೆರಿಯಕ್ಕ ಫುರ್ಸ ತರುವಾಣ ಮಿರೇಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಅಳ್ಗನ್ಮೆ ವಾಹಕ ದಕ್ಕಮ ಮಿದನಿ ಕುಡುಕುದಿನ್ನಂಗ್ ಆಮುಗತಿಕ ಜೆಹೆ ಸಿಹಿ ಮಸ್ತಲ್ತಕ ಗುಳೇಗುತು ಅಸ್ಲಾಮ್ ಅಲೈಕುಂ
3: ವಾಲೈಕುಂ ಸಲಾಂ
1: ಹೂಮಾ ಕೀನತು
3: ರಂಗಳು
1: ಕೊಬಾತು ಹೂಮಾಗೆ ಸುವಾಲಕಿ
3: ಹಾದೆ ಅಳುಗಣಗೆ ಸುವಾಲಕಿ ಮಿಸಾಲಕ ಮೀ ಮುಳೆರು ಎಬ್ಬ ಫೆನೆ ಅರ್ಧಿ ಮಾವಾಕಿ ಮಿಸಾಲಕ ಕುಡಕು ಉಜ್ಜಕು ani kandem fashani 6 month wi madatto eha hisabun bike pudding eba fene misala ka allergic wa kala kanta ta bike pudding holula faane bike pudding gaage ikitanta hiruwa bihi ganduna ganuune dagwe fa ekala go mude daane dennuune bike kala echi ga alli mai kala anga anga ge dekoluga ehen dagwe fa hore daane den ehen ei allergic kama alugana visneti ve den ehem vefa hunnero se ba fene bai nam kuda pudin den misal kam mamma ye ku ehem ma bedeni ve ku samal vaami kon kantaka gatto nuniyamo ane e allergic to balan nuni e allergic vani e va kante to balan ki ne to hadani
0: ha me ahmati kula gina giden beveren swa kula bas walet ते मी क्या ने अगर हमें ने हमस्ते भी मत हमें खान दें पसंद है तो ये अगर हमें मिक्की ने एक कंप्लीमेंट्री फीडिंग किया ने ते ये का मी बागों तो कि एक खान दें फर्शा ऐरोगा इलाज को माना के नुगुलन ता ये मान नुगुल चिया अन्ना आजामत तक हम अच्छी जन्नवा आजामत ता अन्ना मिसाल का बिहिने गों होटलों wara muhim kamen e ilaaj ku veto pe do hema eti emme fasi hem bedena goteki haddan goteki ani kaande vairuga wara ku echchakum fasha ngeto miya misala ka miya de mi hamaswa dos vejiya mamma misala ka minimmani miya kaande ni pate ngeto e baippen kole den ka bata pen kole ka ngeto den devwa fa de madama de dewa ku misala baippen bata pena erunde inge dewa ne batan ilaaj ku ma kandeto දෙන් අනේ තින් දොස් එක දෙවවා වලින් හතර වෙන දුව මෙසලක බරබෝකල දෙවඥාම බරබෝකල බයික බත එක්කලා එහෙම ඒ දුව එලාජි වෙච්ච එගෙන තයික බත කන්නු කම් මෙවනි කියත බරබෝලක කම් මෙවනි බයික කික ආච්ච දේ දුව ඒ වා එලාජි ඒ අනේ ඒ උත මෙදෙන එමෙ පසේ හවන
2: ඒ
0: උත දෙන්න නැජ හෙනි දෙත් ආ ඒක අබෝ සික ආයච්චක වාගේ දෙ ආයති එනකො දෙවන් ඒකම ආයති භාවීම දෙන් ඒ ආයච්චක ආයච්චක දෙව
2: වාගේ
0: ඒකත මනුමන ගින කුරීම වණ හිවනේ පසේ වණ කරන්න දෙම් මී ඒකම මෙන් දෙනස් බයෆාර යා පසේ ස්නෝ සිංගාදන් ඒක වාගත කි බයෆාර මී ඒති හදාපොන් නොතුන් ඒති තෆාතු බවේ මම මිසාලක මස් නේද මහග මෙවාද කි මහගයස් එක්ක ඒ බහට්ටා හොන්න නෝ ඒ වලත පාත බය ෆර් බය මෙ ෆිනිකොෆ් හොල් දාන ගාන ක ෆිනිකොක් ගඩ කොෆ් බය ෆර් බේර බහට්ටා ඒක මෙගො තහ දාසෙ බොලෙතා
3: එහෙම අද ගඬුකම් ෆිලෝවාසේ සම අනෙක් කාණ පාර සේටි කොළුන් හාෆෙන් නගාපා අනෙක් කාලා පාන අලමාර ඒ වෙස අලුගන වෙස් වර අහම ෆෙනේ එහෙන් උලෙර දා අලුගන බය ෆාර බොන වෙම් වෙස් බොන වෙ බය බේකුණු කාරික එහෙන් හෙදීම ගඬු ෆිලා ෆිලෝවා ෆලිම දෙගණේ කාස් ඒටි නගාව බේනුකුරා පා බයිපාර ෆුඩ් පොයිසන් වේ ඒකාල ගොතේ වේදානේ එහෙම මා රංගලුවානේ නුහේ ඒටි කොලකොලන් හදාපා බේනුකුරා වරකන් ඒකතල් දීයා
2: එහෙම හුමයන්ගේ මවුලමත් එසම එහෙම මිහුණස් ෆෝර් කොදෙමු නැති දැනි වර රංගලගේ හුම
0: වර රංගල වර රංගල
3: වාකේ ආදි එස්තුවලේයි දෙන් බේනු වණි අහ අනේ ડોක්ටර්ස් වල කොල්ල බේනු වණි බයි බේ ෆුලුම් බයික් කුඩ කුදින් එහෙන් ගෙංගුලේරු ane eba fene hama bakun deiru dalful roe roe obave hama deeni den hodu levene roe gosam mulen jis leve mungos dalful hunnani waanette vepa ehema migotak puda kudinna kaande mulung ei kom kala kametto dalful ge ruhumuga to kaande vi e dalful ka waraka ei raku ehen uni hama ku gadi de huni kiyafa dalful kaande wa gadi ga hama gada kamu
0: දැන් වි මේ ඒගේ උඳගුවම බේ වෙන්න පුළුවන් කිලපාන එකම කො මේක එම්මේ අරවද කි එක අනේ එකුතින් කා හෙක්වානේ ගොත්තකින් හෙදුම් කරන්නේ නුනියම එක අමිල්ලේ කාන ගොත්තක දෙතෝ මම විශ්වාස කරේ හෙදන්නේ ගොතකී එක මේ එහෙ මියුනායික කෙවුම්
4: Dulaheo

0: Tula Hill.
1: ದಿವೆ ರಾಜ್ಯ ಗಾಡು ಮೇವಗುತ್ ಕುರಿಯಮ್ಮಿಗೆಂದಣಿ ದುಳಹೆಯ ಪ್ರೋಗ್ರಾಮ್ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಅಳುವನ್ ಮೆಣಾಯಕು ಮೀನವಿ ಇಂದಿರಾ ಗಾಂಧಿ ಮೆಮೋರಿಯಲ್ ಹಾಸ್ಪಿಟಲ್ಗೆ ಕೊಡಕುದಿಂಗೆ ಬಲ್ತಕಂ ಖಾಸ ಡಾಕ್ಟರ್ ಅಹ್ಮದ್ ಫೈಸರ್ ಮೀರೆಗೆ ಮೌಲುವಾಕಿ ಕೊಡಕುದಿನ ಆಮು ಕೊಜ್ಜಹೆ ಬಲ್ತ
2: ಟಿಕ್ಟಾಕ್ ಮೆದಿರಿಕೊ ಬೈ ಬೇಫುಳುಗೆ ಬಸ್ ವಾಲ್ ಕೂರವ್ವಾ ಹಿಂಗೆ ತೊ ಬೇಫುಳಕ್ ವಿದಾಳ ಮಿವರ್ಣಿ ಅಳುಗಂಡುಗೆ ದರಿಫುಳು ಅಬದು ಕಾಂಬೇಣು ವಣಿ ಗರುದಿಯ ಬತ ದೆಂ ಲಿಂಬೋಕೊಳೆ ಜೆಹಿಮ ಕಾಲಾಕಮ ಫ್ರೂಟ್ಸ್ ವರ ನುಕಾಕಮ ಮಿಯೋತಿ ಡಾಕ್ಟರ್ ಕೀಕೆ ತೊ ಬೇಫುಳ ವಿದಾಳವಾಣಿ ಗರುದಿಯ ಬತ ದೆ ವರ ರಂಗಳು ಇಚ್ಚಿಕಮ ಅಳುಗಮಿನ್ನ ಗಬೂಲ್ ಕೂರವೇಣಿ ಹಿಂಗೆ ತೊ
3: ಅದು ಗರುದಿಯ ಬತ ಹಮ ರಂಗಳು ಚಿ ಗರುದಿಯ ಬತ ಈಗ ಮಾಡ ಕಿ ಮ್ಯಾಲ ಮ್ಯಾ ಕಾಚಿ ಹುನ್ನ ಹತರು ಬೈ ದೆ ತೊ ಈಗ ಮಾಡ ಕಿ ಕಾರ್ಬೋಹೈಡ್ರೇಟ ಪ್ರೋಟೀನ್ಸ್ ಫೆಟ್ಸಾ ದೆನ್ ವಿಟಮಿನ್ಸ್ ದೆನ್ ಹೊನ್ನೆ ಫಿರುಂಗ ಬಾತ ಎಮ ಎಗೊತ್ತು ಬದಾಗ ಮೀ ಗರ್ದಿ ಅಬತ ಕಾಫಿಯಾ ಮೀಗೆ ಮಧುವಾನ ತಂಕೊಳಸ್ ಮಧುವಾನ ಹೆಚ್ಚಾಗಿ ನಾನು ವಿಟಮಿನ್ಸ್ಗೆ ಬಾಯ್ಕನ್ ಮೀ ಬತ ಕಿ ಕಾರ್ಬೋಹೈಡ್ರೇಟ್ಸ್ ದೆನ್ ಪ್ರೋಟೀನ್ಸ್ ಕಿ ಮಸ್ತ ದೆನ್ ಈಗ ಹೊನ್ನೆ ಫೆಟುಗೆ ಬ್ಯಾಗ್ ಕೊದತ್ತೊ ದೆನ್ ಈ ವಿಟಮಿನ್ಸ್ಗೆ ಬ್ಯಾಗ ಎ ಬ್ಯಾಮ್ ಬಿಹೇನಿ ತಿನ್ನವಾ ಮೇ ಕೊಮ್ಮಿಸ್ ಎಗ್ಗೊತ್ತು ಕೊಮ್ಮಿಸಾಗ ಮೇವಾ ನೋಡಿ ತನು ಕಾಲಿ ಕೊಳೆ ನೋಣಿಯಾ ಫೈ ಕೊಳಕೊ ಎ ಬ್ಯಾ ಹಮ ಜಸ್ತಿನ್ ಬಿಹೇನಿ ದೆನ್ ಮೀಗ ಅವನು ಹಿವನಿ ಮೇವಾ ಮೀ ಕುಡುಕುದಿನಕ್ಕೆ ಆದ ಕುರ ಇರುಗ ವರ ಮುಹಿಮ್ ಕಮಕ್ಕನ್ನಂಗೆ ಮೇವಾ ತಗೆ ರಾಹ ವಕಿ ವಕಿನ್ ದೇಕ್ಕು ಎತ್ತ ಮ್ಯಾರ ಬಕುಂಗ್ ಹದಾಯರುಗ ಬರ ಗಿನಫರ ಮೀ ದನ್ನ ಎಮ್ಮ ತುತ್ತಿರುಗ ಬಕುಂಗ್ ಹದಾಯರುಗ ಮೀ ಗಿನಫರ ಮೇವಾದಕ್ಕೆ ಎಕ್ಕಿತಂ ಎಕ್ಕೊಲ್ಲಾಫ ಮೀ ರಾಹ ಮೀ ಅನ್ನನಿ ಏಕಮಕು ಏಗ ಬದಲುಗ ಕುದಿನ್ನ ಎಕ್ಕ ಮೀ ಮೇವಾ ಫರ್ತ ಕುರ ಇರುಗ ರಾಣ ಕಣ್ಣೆಗೆ ವಕಿ ವಕಿನ್ ಏ ಮೇವಾ ಚಸ್ಕೊಲ್ಲಾಫುದೆ ನೋಡಿ ಎಮ್ಮೆ ತುತ್ತಿರುವಸ್ ದೆನ್ ಫಾಹುಂ ಫಾಹುಂ ಆಯಸಕ್ಕ ಮಿದನ್ನು ಕುಜ ಅಂಗ ಅಮಿಲ್ಯ ನಗಾಯಂಗ ಕಾಂದೆನ್ ಫಟಾಯರುಗ ದೆನ್ ಬೊಡ ಹಮ ಫೋತಿ ಗೊತ್ತ ದಿನ ಕಣ್ಣೆ ಮೀರಂಗಳಿ ದೆನ್ ಹಮ ಎಗುತ್ತಂಗ ಜಿಯ ಕಣ್ಣೆ ಮೀ ಗೇಗ ಹೆಮ್ಮಿಯುವಸ್ ಮೇವಾಕ ಹಿಂಗತ ඒ කුරකුදින් කාර එච්ච බුණුමවුරේ බුඩ රංගල යකුජා ඒ මන්සරු දෙක්කුන් කන්න ඒරුන් කන්න බුඩ එකුදින් කොපි කොක්ගෙන් නැවසෙ කාන් වල නැත එයා මේ මාස්ක ස්කූල් දුක වෙසොන්නාන වලගෙන ෆාරම් මේ ෆෘට් ඩේ ඇච්ච ඒත ෆෘට් ඩේ ඇච්ච සෝ වේ එහෙම එක ගන්නතුන් කන්න මේ බුඩ කුකුදින් ක මේවා කියොම ආද කුරෙවෙන් දෙන් ඒ මේ මේවා නුකා ඉතුරු ඔප්ෂන් තක දිනුම් ඒරාල කොතන යා මිසක මෙදන්න වි මේ මොනක නුතක අවමික කුකුසන ඇච්ච එක මේ
2: කෆියාට
3: ආලී කන්න නැත ඒචි එක ඒ කුදින් මේවා නුකනිය කියාපා ආ ඉතින් අනික කුජ බණහව දාන කියාපා ඒචි දිනුම සලන එම ඒ ඔප්ෂන් දිගෙන නෝ ඒ ඒ කාගඩි වල යන රූල්ස් එක හොන්න බය කි කි අවමික ග්‍රවුන්ඩ් රූල්ස් එත එම කුජ ජෙහෙර මේවා ගොම්මසේ ඒ වාක මාසෙ හොස්න කුරියස් ඒ ඩොන්කේ හොස්න කුරියස් මාසෙන ඒ ඩොන්කේ ගෙප්පා කන්නේ
2: ඒසර
3: බොඩු වල ඒ වාදක එක මේ පැකට් පැකට් මෙන්න ජූස් පැකට් එක පැකට් හොස් කරුම වරේ මාරංගල වල ඩොන්කේ දෙක තිම්බක් වෙබ්බා කේස් ඒ ගින්දි වෙන මාරංගල වෙච්ච මාරංගල බෑතල් දිබන් නියුට්‍රිෂන් මේ මාරංගල වන් එහෙම විම ඒකත් අපි දැන් මේ මේ හද්දවා මේ මේ මේවා කියමුකෝ දැන් මේවා මේ එක්කුසකසෙන් නුකන්නාම එංගුක සෙලදාන සයක මෙන්න ජූස් සෙලදාන මිල්ක් ෂේක් සෙලදාන නොනියා මේවා කොම්ම සෙංගොතක කාචිතර ලාගම සෙලදාන ඒකාගොතක මේවා එකම ඒ එම්ම නගලි
2: හැම අපකණි දෙන් දරිප්ලක් කාන් දෙනමුග බදලග මම්මවෙස් බප්පවෙස් මුලි ගේගේ එම්මවෙස් කාම් වී එදත්තු කුදින්න දක්කෑගේ ශහාමගේ සුවාලෙන් බොයි කන්නේගේ
1: ටික්ටොක් කා බෙලුන් තෙරක එබ සුවාල් කුරේ බයෙක් කුදින් කේස් බරුණුවණි කීවෙගෙන් තෝය දැන් බරුදන් ඉතුරු කුරන් කුරෙවැනි කොන් කමෙත් තෝය
3: මේ පරදනක වාදකී යන්නේ මේ අවන් හිවැනි ගිනෆා අවමන අවමන දක්කන් අන්න කුදින් ගෙතරෙන් ක පරදන නුගින් අන්න කුදින්නගේ අවමන වගිනෆා ෆාගවක මේ අවමන බේනුවා වර පරණුව නැතෝ ඒ තෆාතු කන්නේගේ අසුක පරණුවම මෙයා විසාග මිදෙනවි එක මේ ඒක එම්මේ අවතකී කිරා කාඩක හොන්නා රොහුතකෙ දමාව මිදෙනේ චාර්ට්ස්කෙ හොලෙන් තෝ කම්මිදා පරදන් එම ඒ රොගතක එක්ගත දඤ්ඤාම එදනි ළඟ නේද මෙදන එක මෑසක තින් රොගත දෙන් එක ඒ රොගතක එක්ගත පෙරලවම කියන්නේ එයා එක්ගත දඤ්ඤාම ඒ මිශ්‍රව දඤ්ඤා ඉන්න ළඟ ekoma sa erongun aranga me vettinnama of course ani medene vi e ka barudun dabwani eto noniya me robota phala macha denya se ka hunude e ma bar baroni e dugo be saka amige me ranga gota kiyama e da gota diun e me da gota dairuga bayin umurto ko eha boraka parennu wala ayatu me sa mi o me ufam vegen furtama detin maska komme ma kiloje gina pa eto eko henne nuane mi umurun de har tin har e bawata ki ए उमर के आने में एकोदिन के आओ में क्या ग्रोथ पोटेंशियल ए बावे संकल दबा देंगे का आमी एकोदिन के हेलीफील्ड में बावे संकल गिना वाले ए दोस को बोले दो दो फोन अब दो दो दो ए आओ में चाहे बड़े कुन्नु चाहे नहीं होना था ए माँ कहाँ को मैं कोले अंधा मुंडा ए माँ मी का आने मी कुछ जाग सी खातो बजे मंटर का हमारे के ने बन जाए कम की मी बारू जाने नो එහෙන් බාගන්තස් බලන්නේ මිසක දිගුමින් බලන්නේ එකුජ්ජා උමරා ගොලේ කොන කුරුවේ කත්තක් කුරේ වේත බලන්නේ දැන් කුජ්ජා රාළු එච්චි කාතස් බලන්නේ එහෙනම් මෙහා මිසක කුජ්ජක බරවේ දාන අනේ මේ හකුරු ගින එච්චිද බලගෙන සෙත දැන් මේ හකුරු ගින මේ මිල්කා හකුරු ගින ජූහා මොනියා චොකලට් කෑගෙන ඔන කේක කවුද කෑගෙන ඒකතස් කුජ්ජා බරවේ දාන ඒක එහෙම ඒක වාද ඒක ඒකත බරවේ වොන්න කුජ්ජායා මේ එකද baru nuwa mikia rangala ka ko dinna wala tafat wa ku dinna dibe echi ek nutrition ni rangala echi ta me ku ja me dibe eto em hamaken baru dan nu balda ta awon dan nu ek kan de ruga den baru kurumatta ka em me che ko ska keun ta de to keun ke ka ge baru wa lage fara ek be me suwalen ek mi be hakum be dige baru dan to ඒක බේහකුන්නේ බරෙන්නවානේ බේස් එකේ බේහකී නිසාක ෆස් එම්එල් සාසම්සේගේ දුවා සාසම්සේගේ බරෙන්නවානේ තද තෝ දැන් ඒක අනේ මේ බරදන් ඉතුරු කුමට්ටක එකම කොහොඩේ දෙතින් කමේ සමාසන් දෙන්ජේ
2: කොබත ඒකන්තත
3: ඒ තින් එකම කී මේ එක කාකුජ්ජ විද්‍යාව දැන් නුකාකුජ්ජ විද්‍යාව තමයි දුකෝ අනේද කාකුජ්ජ විද්‍යාවම සිදෙනව කාල දෙන්න තෝ කාකුජ්ජ කේත තෝ
2: නෝදේ
3: එම කාකුජ්ජ විද්‍යාවම එකම කී අවමෙන් එක් කියන්නේ එක මින්වරු නේද මින්වරු මින්වර ඉතුරු කරා ඒක මානෑ කිමිසාවක මම්ම ඇඟිලිවල මිහාර කියා තට්ටෝ තට්ට මි අලනේ මිසාවක පස් සමුසා හා සමුසා තා අලන මිසාව මිලනේ පස් සමුසා මියෆ්තා මිලේ ඉහෙත මියෆ්තා කුජකනේ පස් සමුසා කන්න හදන කොට කි මියන්න හප්තා දෙවවානේ පස් සමුසා බෑනුනේ හා සමුසා වාගේ මඩමඩ ඒ ඉතුරු කරොම් ඒ මින්වර ඉතුරු කරොම් නේද දෙන් එන්නානේ යා මේ අවමෙන් කියා කිත ෆාල්ක මේ ෆ්‍රීකවෙන්සි කිත ෆාල්තෝ මිදෙ වෙන්නේ තෝ මිසා තින්ගිරු කාන්දේ වඤ්ඤාම හතරේ රබද කොල නොනියම එක දෙතේ මෙදුන් ස්නෙක් ආවම කිය නෝගරිසා හගරි හවිරසා එකදී ක වේ සම දෙවවානි යන්නේ කම කා ගොත තම්කොල බදුමින් වල වෙස් කා හෙඳුනමස් කේ කා ගොතක දෙවවානි දැන් තිම්වල් කම කී මේ බැලන්ස් කුල ඒක මා එක මින් හිය කාන නේද ඒගොතන් දෙවවාරුක එක මේ වර මුහිම සමාකම් දෙවවන් යන හොක හොරිහා පාතක දෙවේතෝ බෙල ඒසක ඒක කාබෝහයිඩ්‍රේට් ඉන්තෝ ප්‍රෝටීන් හුරිතෝ ෆැට්ස් හුරිතෝ විටමින්ස් හුරිතෝ බලාෆ ඒකත් දෙවොන් බෙෆර් වාදකි මි බය බෑත බ මදුවේ මේ අවශ්‍යක හිඳුනු දේව පාන හැම එකන සීරල් කොල එමි වාදක ප්‍රෝටීන් නෙන් එක මහුගේ විශ්කා බවතෙන් නෙනෝනි යා බිහෙව් වෙස්නේ මූ කොල වෙස්නේ එමි මා වාදක ප්‍රෝටීන් ගේ බය බ මදුවේ තා එමි එක මි නාස්තාතක බලාරුග මේ මෑගන් තින් නාස්තා දැන් ආමෝත් එක රාජ්‍ය මි දෙන කොනේ හිඳුනු කන නාස්තා මෙන්දුරා රේගන අදත තින්ෆල් මි කනි යා තින්ෆල් කාර්ග ජීහන එක මින් හියවා කුරියා බායතක එක හිමනෙන් ජීහන එක බායත මදු වෙච්චියාමෝ දැන් මේ බෆා බායතක මි හිඳුනු කන නාස්තාගේ මි හිතන් අරන්නේ හැම එකන සීලක කොම සවානේ දත එන්නේ නුන් එක හැම ඒ වෙසම මුහිමු කඩියෙන් එහෙම එකඩිගස් තියන කුරියා බායතක එක හිමනේ තොබල දෙන් හතරකක අනේ මීග මේ ක්‍රෝණ කම කි බලදන් ඉතුරු කුරේ වෙන මෑගන එබ්බයි කි එක ෆෙට්ස් කේ බෑ යතු එක ඔයම කි තෙලුගේ බෑ තෝ ඒක මිසා මෙන්න බට මාජරින් චීස් නෝනියා ගී කල්චි දැන් ඒක වවත කි එක කුඩ කුදින්න තංකොල ගිනවම් ගිනෙන් බේනම පොඩි තිමු නෝ පොරේ හයි මී බෑස් එම් එබා තංකොල ගිනකොල් දුන් මී හතරකම ක
2: ර හිම වාහකතක ඩක්ටර් දෙවනීගේ තු හරි හබෙලනි රින් සමාකන් දේම් වී කඳතවගේ වාහකත ඒ පාහකුරවනි දෙන් දුළ හ සිහතික හුරමට්ටකා ෑදා හුරි කාණා ಬೇಣು ಕುರುಮಕಿ ವರ ಮುಹಿಮಕಮೆ ಅಳಗೊಂಡ್ಮೆಂಗೆ ಕೇಯಿಂ ಬುಯಿಮಗ ಬೇಣು ಕುರ ಕುಡ ಕುಡ ಮೇವಾಯಕುಂ ವೆಸ್ ಅಳಗೊಂಡ್ಮೆಂಗೆ ಹಸಿಗಂಡಂಗೆ ತ ಫೈದಾತಕ್ಕೆ ಕುರ ನಿಶಾಮ ಕಿಹಾವರಕ ಮೇವಾ ಬೇಣು ಕುರ
1: ವರ ಮದು ಅಳಗಂಡ ಬೇಣು ಕುರ
2: ಹಿಂಗ ಅಡುವ ಹಲ ಅಳಗೊಂಡ್ ಮೀರೆಗೆ ಮೀ ಗೆನೆಸ್ತೆ ಮೇವಾಯಕಿ ಕು ಮೇವಾಯ್ತು ಅಳಗೊಂಡ್ಮೆಂಡ ರಹ ಮೀರು ಮೇವಾಯ್ತು ಬಲಾಲುಮಾ

0: ರಂಬುಸ್ತಾನ ಕಿ ಅಂಗೆ ಮೀರು ಫೋಣಿ ಮೇವಾಯ್ ಮೀ ಹಶಗಂಡ ಫೈದಾಹುರಿ ಕಾರಣಾಗ ಭಾವತ್ತೋಗ ತೆರೆಗೆ ಹಿಮಿಣೆ ವಿಟಮಿನ್ ನ ಮೌದಂತಕು ಮುಸಂದೆ ಫಾವಾ ಮೇವಾಯ್ ಆ ಮುಖೋ ಮೇವಾಯ್ಗೆ ಗೊತ್ತಕ ಬೇಣು ಕುರುಮಗ ಇತರು ಫಾನ್ಯಾ ಸಾರುಪಲ್ ತಯಾರಿಕೋಗೆ ಮಿಸ್ ಮೀ ಮೇವಾ ಬೇಣು ಕುರೆ ರಂಬುಸ್ತಾಣುಗ ವಿಟಮಿನ್ ಸಿ ಮತಿ ಮೀ ವರ್ಕ ಹುಣ್ಣಾತಿ ಮೀ ಮೇವಾಯಾಮೆದು ಬೆಲೆವೆಣಿ ಎಂಟಿ ಆಕ್ಸಿಡೆಂಟ್ ಹಶಗಡ ಲಿಪ್ಪಾದೆ ಮಸ್ತರೆಗೆ ಗೊತ್ತುಗ ಎಂಟಿ ಆಕ್ಸಿಡೆಂಟ್ ಕಿ ಫ್ರೀ ರೆಡಿಕಲ್ ತೋಗ ಸಾಬುಂ ಹಶಿಗಂಡುಗ ಸೆಲ್ತಕ ಲಿಬೆ ಗೆಲ್ಲುಮು ರಕ್ಕಾತಿರಿಕೊದ್ದೆ ಹೆಚ್ಚೆ ಲೇಗರ ಸೆಲ್ತಕ ಹುದು ಸೆಲ್ತಂಗು ಫೆದ್ದುಮ ಬೇಣು ಬಾ ತಗಂಡ ಕೊಪ್ಪ ಕಾಣಾಯಿ ಹಶಿಗಂಡ ನೆಗುಮವ್ವೆಸ್ ವಿಟಮಿನ್ ಸಿ ಎಹಿ ತಿರಿಬಿದೆ ಯೂನಿವರ್ಸಿಟಿ ಕೆಬಂಗ್ಸನ್ ಮಲೇಷಿಯಾ ಹದಾಫವ ದಿರಾಸಾಯಿಗ ಬುಣಾಗೊತು ರಂಬುಸ್ತಾಣುಗ ಜರಾಸೀಮ ದಿಕೊಳ ಮಸಿಕೆ ಕುರುಮಗೆ ಬಾರು ಕುದಿದಿಗೆಂದೆ ನತೀಜಾಗಿ ಗೊತ್ತು ಜರಾಸೀಮ್ಗ ಸೌಬುನ್ ಜೆಹೆ ಬದಿತಕ ದಿಕೊಳ ಮಸಿಕೆ ಕುರುಮ ಹಶಿಗಂಡ ವಣ್ಣ ಜರಾಸೀಮ್ ತಕ ಹಂಗುರಾಮಕೋ ಎ ನತ್ತಾಲುಮಗ ಬಾರು ರಂಬುಸ್ತಾಣುಗಾಯ್ಕುಲೆವೆ ರಂಬುಸ್ತಾಣಕಿ ಹಶಿಗಂಡುಗ ಸರುಬಿ ವಿರುವಾದಿ ಹಾಮುಗೆ ಫಸಲ ಉಮಾಂಗೊದ್ದಿ ಈಸ್ತಶಿಗೆ ದುಳಹೊಕಂದ ಮಟ್ಟಾದಿ ಅದಿ ಹಕುರುಬಯ್ಯ ಬೇರಂ ಹಿಂಗುಂಫದ ಬಲ್ತಕ ಲುಯಿಕಂಗೆಣಸ್ತಿನುಮಗ ಎಹಿತಿರಿವಿದೆ ಮೇವಾಯ್ ಮೀ ವಿಟಮಿನ್ ಸಿ ವಿಟಮಿನ್ ಎ ಮೆಗ್ನೀಸಿಯಂ ಜಿಂಕ್ ಸೋಡಿಯಂ ಕ್ಯಾಲ್ಸಿಯಂ ಫೋಸ್ಫರಸ್ ನಿಯಸಿನ್ ದಗಂಡು ಪ್ರೋಟೀನ್ ಅದಿ ಫೈಬರ್ ಎಕುಲೆವೆ ಮೇವಾಯ್ ವಿಸ್ಮೆ ಫಹುಗೆ ದಿರಾಸಾಯಕೊಂದಕ್ಕ ಗೊತ್ತುಗ ದುವಾದಕು ಅಶಕ ದಿಹೇಕ ದೆಮೆದುಗೆ ಅದಕ ರಂಬುಸ್ತಾನ್ ಆಹಿಲಾ ನಿಸ್ಬೆ ವಾ ಮೇವಾ ತಹುಗೆ ತೆರೆಗ ಹಿಮಿಣೆ ಲೈಚಿ ಅದಿ ಲೊಂಗಣ್ ಫದ ಮೇವಾ ಬೇಣು ಕುರ್ಮಕಿ ಲೇಗ ಪ್ರೆಷರ್ ದಕ್ಕೊದ್ದೆ ಕಮೆ ಮೆಂಗಣೀಸ ಕಿ ಹಶಿಗಂಡುಗ ಹಿಂಗ ತಫಾತು ಮಸಿಕೆ ತಫುರಿ ಹಮ ಕುರುಮ ಬೇಣುವಾ ಎಂಜೈಮ್ ತಂಗು ಫೆತ್ತುಮುಗ ಬೇಣು ತಿರಿ ಮಾತಾಯ್ ರಂಬುಸ್ತಾನ್ಗ ಹಕುರು ಗಿನ ಅದತಕಂ ಇಕುಲೆವೆ ಮ್ಯಾಗಂಡುಗ ತೆಗ್ಗ ಹುಣ್ಣಣಿ ಫ್ರುಕ್ಟೋಸ್ ಅದಿ ಸುಕ್ರೋಸ್ ಮೀ ಖೆಲರಿ ಮಧುಮೇವಾಯ್ ಏಯ್ ಕ್ಯಾಗಂಡಕ ಮೇವಾಯ್ಗ ಫಸ್ತುಳ ಸ್ಕಿಲೋ ಖೆಲರಿ ಥೈಲ್ಯಾಂಡ್ಗ ಚಿಯಂಗ್ಮಾ ಯೂನಿವರ್ಸಿಟಿ ಇಂಕುರಿ ದಿರಾಸಾಯ್ ಇಂಗುಣ್ಗೊತುಗ ರಂಬುಸ್ತಾನುಗ ಗಸ್ಗಹ ಗಿಹಿನ್ ಲಿಬೆ ಎಂಟಿ ಆಕ್ಸಿಡೆಂಟೆ ಕಮಗವ ಫ್ಲೇವೋನಾಯ್ಡ್ ಹುರೆ ಮೀ ಹಶಿಗಂಡುಗ ಸರ್ಬಿ ಮಿಂವರು ದಕ್ಕೊದ್ದಿ ದುಳೆಯ ಕೆನ್ಸರ ಅದಿಕೊಳ್ಳ ಮಸಿಕ್ಕಿ ಕೊದ್ದೆ ಹೆಚ್ಚೆ ರಂಬುಸ್ತಾನುಗ ದಗಂಡು ಎಸೆಕೊಲೆವೆ ದಗಂಡಕಿ ಹಶಿಗಂಡುಗ ಬ್ಯಾತಕ ಆಕ್ಸಿಜನ್ ಫೋರ್ ಕೊದ್ದಿ ಲೇ ಮಧುಬುಮು ದಿಮಾವ ಬೋಬುರು ಪದ ಕಂದತಕುಂ ದುರುಕೊದ್ದೆ ಮಾತಾಯ್ ರಂಬುಸ್ತಾಣುಗ ವಿಟಮಿನ್ ಸಿ ವರಗ್ಗಿಣ ಹುರೆ ಮೀಗ ಸಬಬುಂ ಕಶಿತಕ ದೈತ ವರ್ಗದ ಕೊದ್ದೆ ದಿಫಾಯಿ ಬಾರು ವರ್ಗದ ಕೊದ್ದೆ ಹಮ ಅಥೆ ದುಲಿ ಫಶದತ ವರ್ಗದ ಕೊದ್ದೆ ಫ್ರೀ ರೆಡಿಕಲ್ ತಕು ಸೇಲ್ತಕಲ್ಲಿ ಬೇಗೆಲ್ಲು ಕೊಡುಕುರೆ ಅಲ್ಲಿ ಕ್ಯಾನ್ಸರು ಹಿಮಾಯ ಕುರೆ ಅರಿದಫುಸ್ ರೋಗಾಫದ ತಫಾತ್ ಬಲ್ತಕು ದುರ್ಗೊದ್ದೆ ಫಾರುಗಂಡು ಅಭಾ ಫಸೆಯವೆ ದಗಂಡು ಹಶಿಗಂಡ ನೆಗುಮ ಮಗ್ಫೈ ಕುರೆ ವೈರಸ್ ತಕ ದೆಕೊಳ ಮಸಿಕ್ಕಿ ಕುರುಮುಗೆ ಬಾರು ಹುರೆ ಹಶಿಗಂಡುಗೆ ಸೆಲ್ತ ದುಳೆಹೆವ ಕಮ್ಮತಿ ದೇಮೆ ಹೆಟ್ಟುಮ ಎಹಿ ತಿರುವಿದೆ ದರಿಫಣಿತ ದುಳೆಹೆವ ಕಮ್ಮತಿ ಹುರುಮ ಎಹಿ ತಿರುವಿದೆ ಕುದಿ ಲೇ ಹೊಳಿತಕ ಲೇ ನಾರುತ ದುಳೆಹೆವ ಕಮ್ಮತಿ ದೇಮೆ ಹೆಟ್ಟುಮ ಎಹಿ ತಿರುವಿದೆ ಅದಿ ಮೀಗೆ ಇತುರು ಅಗಫಾರು ರಕ್ಕ ತಿರುಗೊದ್ದೆ ಮಲೇಷಿಯಾ ಅದಿ ಇಂಡೋನೇಷ್ಯಾ ಫದ ಗೌಮತೌಗ ಹಕುರು ಬಯ್ಯ ಲೇಮಚ್ಚ ದಿಯು ಫದ ಬಲ್ತಕ ಜಮಾಂತಕ್ಕೆ ಬಂದೆ ರಂಬುಸ್ತಾನ್ ಬೇಣುಕೊಗ್ಗೆ ಫಾರುವಾ ಕೊಫವೆ
1: ಅದೇ ದೆಮ್ಮೆ ಅಳಗೊಮ್ಮೆ ಮೀ ಬಲಾಲಿ ವಾರಂ ಅಂಗಯಂ ಮೀರು ಮೇವಾಯ್ ಕಮವ್ವ ರಂಬುಸ್ತಾನು ಲಿಬೆ ಫ್ಯಾದಾತಕ ಗುಳೆಗುತು ಹುಷೇಳಿ ಮೂಸಾ ರಶ್ವಾಣ್ ನಯಿಂ ಅಳಗೊಮ್ಮೆ ಮೀ ಮೌಲುಮತ್ ನೆಗಿ ಡಾಕ್ಟರ್ ಅಬ್ದುಲ್ ಅಜೀಜ್ ಹಮೀದ್ ಗೆ ಸಿಹತ್ ಲೋಕು ಶಾಮ ಕಿಹಾ ಮೀರು ಮೇವಾಯ್ತು
2: ರಂಬುಸ್ತಾನ್ ವರ ಮೇರು
1: ವರ ಮೀರುದು ವಾಣೆ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮ ಅಲಫದೆ ಮೀ ಹುಮ್ಮಿಗೆ ಕಾ ಡಾಕ್ಟರ್ ವೇಗಂದ ವಾಣಿ ಡಾಕ್ಟರ್ ಕುಡಕುದಿಂ ಕಿಹಾ ಗಯಾವ ಮೇವಾಯ್ತು ಮೀ
3: ರಂಬುಸ್ತಾನ್ ಅವಳದ್ದು ಭಾಗವಾಗುತ್ತೆ ವಿದ್ಯಾಮ ರಾಜ್ಯಗ ಯಾ ಆಮೋಚನೂ ಕಣ ಆಯ್ತು ಅಂಕೊಳ್ಳೆ ಮದುವೆ ಚಿಕ್ಕನ್ ಅವಳ ಕಿವಿ ಮಲೇಷ್ಯಾಗ ಮಲೇಷ್ಯಾಗ ಅವಳಗ್ ಆಮೋಚೆ ಮೀ ಅವಳ ಹೇಳಿಕ ಗೌಮ್ ತಗ ರಂಬೂತ್ಗೆ ಮಾನಕಿ ಇಸ್ತರಿ
1: ಮಲೇಷ್ಯಾ
3: ನಮ್ಮಿಯನ್ನ ಆಯ್ತು ಇಂಡೋನೇಷ್ಯಾ ಮಲೇಷ್ಯಾಗ ಅವರ ಗಿನವಾ ಕುದಿನವರೆಗಿನ ಕಾಣ ಆಯ್ತು ಈಗ ಕುದಿನವರ ಮಜಾ ಸಿಚಿತ್ತ ನುಳ್ಳಾಗಿಂಗೆ ಗೊತ್ತಾ ಮೇಮ್ ಕನ್ನೆ ಕುದಿಂಬರ ಕಾಯ್ಚಿಂಗೆ ದೆನ್ ರಾಜ್ ಮೀ ಇದೆ ಮಾಮತೆಗೆ ಇದೆ ಮೀ ಮೀಗೆ ಫಾಯ್ದೆ ಆಗ ಇದನ್ನು ಹಿಂಗ ವಿಟಮಿನ್ ಸಿ ಯಾ ಎ ಯಾ ಜಿಂಕ ಮೀ ಇವರ ಮೀ ಮುಚ್ಚು ಕನ್ನೆ ಮೀಗ ದೆ ಮೀಗ ಅವನ ಹೀವನಿ ಕ ಮೀ ಮೇವಾಯ ಬದಾರುಗ ಮೀಗೆ ಸಂವಾದ ಕಂದೆ ಕಮಕಿ ವಕಿ ಮೇವಾಯ ಕ ಶೆಣ್ಣು ಕನ್ನೆಗೆ ಕ ಮೀ ಹುರಿಯ ಮೇವಕ್ಕೆ ಮಸ್ತ ಗಿನ ಬಾತ ಅನ್ನ ಮೀಗ ಎಮ್ಮೆ ಮುಮಿ ಕಮಕಿ ತಫಾತು ಮೇವಾತಕ್ಕೆ ಕುದಿನ್ನ ಕಾಂದಸ್ಕೊದ್ದಿರು ತಫಾತ್ ಮೇವಾತಕ್ಕೆ ಅದಿಹಾಸ ಗೊತ್ತಿಗ ಮೀ ರಾಜ್ಯ ಲಿಬೇಚಿ ಹಿಂಗದ ajen dibec en nebawte ke rambusthan musmen noni yak rambusthan dibek den golen je eto den meha me kudin adias me rajya ke meha bagote ki yawan hima nagam me swal kol diima hama gina phara gida kudin bunani ekudin beena mani strawberry blueberry den komus berry enuni yak wage laichi rajye rajye go fade hatta ich den noy ki
1: den me bagote ki balambi algum ne rajye liben hunna rajye ga dibe
3: hipimu mufet liben hunna e den kaante vete den fasiyo swa ka ගේග දිහදදිඥා මුද ගෙන තම ගේ බේනකවා කමිකල්ත කාචන සුන්න
1: ඩක් ටික් පැවර වර ගෙන සවාල් කරේගේ ප්‍රග්‍රමස් නිමල වගත ජෙහු හේතිවේ සවල්තකවස් ජවබ දෙෙන්වන තදෙත්තු
2: දෙම් බෙලුන්තෙරක බාහ අලුමනගේ දරිෆලක නවා හරුගේ කුද්ජක එකම් දොන්කයෝ අරියෙන් එබ කාලයෝ කියවර කම තමිබන දොන්කයෝද කිය පාද ලිබේච්ච තොකොඩක් කුදන්න
3: වර පාදවාචකම වාදක එක මාගෙන කඥාස්කම කු බර කමන ගො සංකන්න නිසාක මේ දොන්ක ගන පොටේෂන් නච්චි ත එම එම තුත්වය මවර වසේ දිමානු දානකමකු බයියේ ගිතුරු බයිය හුන්ඩ කමඥාම ගොත දිනුන කරන්න
2: දැන් ෆනර මහුගේ කුද්ජකම් මස්තලු දෙවෙනතෝ
3: ආදය
2: දැන් බෙලුන්තෙරයෝක එබ සුවල් කරේ හතර අහරුගේ දරිෆුඩු එවස් වරක මි මේවායි නොකයේ එක රොට්ටා ගරුදිය කාලෙච්චිස් කයේ
3: එහෙම මේවායි කාම්බුනේ දැන් වෙයි කොම්මස් කාල ගවාය හදා දන්නවා මේවා කාංගබ ජිය කොම්මස් මේ ෆෂාර ගනවන කන්නේ තිම්බක ෆෙබ්බන හතර බක ෆෙබ්බන ෆෙෂියස් මම්ම අරබ දෙවත
2: ඇත්ත දැන් දෙයහරුගේ දරිෆුඩා කෝස්ට් දාලු ගමි හොන කෝස්ට් මිල්ක් දිනමකි මසලා
1: ඒ ටික්ටොක් පෑවරින් කොෆෝරි සුවල් දෙත අදල්ගන් මේ මෙගඩිග කුරිය මෙගෙන්දනි දුලේ හෝ ප්‍රෝග්‍රෑම් ගා මාහක දක්මු මෙදනි කුඩකු දින්නම් ආමුගතෙග ජෙහි ආමුගතෙග දිමාවා සිහි මසල් තකා ගොලේ ගොතු මි ප්‍රෝග්‍රෑම් ගා මාලුමාත් එවමු ගෙන්දවනි කුඩකු දින්ග බල්තෝගේ ખાસ ડોક્ટર અહમદ ફૈસલ තිබේ ෆ්ලුන්ගේ සුවල් තක වෙස් තෙන් මිහාර දෙන් ප්‍රෝග්‍රෑම් නියුමකන් අණ්ණාති වෙදෙන් මෑගඩු ගොතෙග කොබත අල්ගන් මෙන්ගේ බෙලෙනි වෙරින්න ડોક્ટર දෙවාණේ නසිහති කිනුන මිරෂාද කී වරක් කම්බොඩුවේ වරක් ගින බෙලෙනි වෙරින් මේ තුත්තුිරු නොකාතිවේ බරුදන් ඉතුරු නොවාතිවේ මේ වරක් කම්බඩුවා කමේ බරුදන් ඉතුරු කුරුම වෙස් එබොරි සුවල් දෙත්තෝ පුර විදානෙ කන්දතා කී කොබෑතෝ වෙස් කොබත නිමාලු මුතුන් ෆාහ කොල්ලවානේ නුනම දෙවානේ ඉර්ෂාද කී බෙලෙනි
3: වේ ආයෝ නිමි එම්මේ තුත්තුිරු සනස කරාල කියෝම ආංගල ඉච්චි කියෝම සමාකන් දෙමි ආවා කන්නගේ ගිනෆර අවමන ෆෙන්නනි මිදෙන්න වේ මේ බරුදන් අනේ මේ එක බේනම අවරන් මත් නොවියස් හම රාගල මින්වරෙක් ගින ෆරම් ගිනකෙන් තිබේන දෙන් එහෙම මේ වකි එච්ච වකි බේහෙද්දීගෙන් එහෙම බරද මතිකුරුන් ඒ කියලා අනකොතෙන් නොකරන දෙන් එන්නව සබයි ෆර මේ බැංගෙච්චි මදුවකම වඤ්ඤා විදාර මිසක බේස් එම් මිසක දකුණු මදු වඤ්ඤා දකුණු බේස් එන් ජීදාන විටමින් ඩී මදු වඤ්ඤා විටමින් ඩී බේස් එන් ජීදාන දෙන් නොනි බයික විටමින් මදු වඤ්ඤා ඒ බේස් දෙන් ජීදාන විටමින් සී එන් ජීදාන එම් මගොත බයික ඒ බෙලේ බාත බලාෆ ඒ දබ්බන් කම වඤ්ඤා මේගොත දිනු මස්සේ නොකරන එහෙන නොනි යහම ආමගොතෙක්ග මී එකී එකී බාතන් හිමනාගේ කාන්තිනීම යාද කවිරාපා
1: අද මෙහි සබම් පිෂින් අල්ගොන්මගේ ප්‍රෝග්‍රෑම නෙමු මෙගෙනයිගේ තම ප්‍රෝග්‍රෑම් ගල්ගොන්ම මේ වාහක දෙකේ කුඩකු දින්නම් ආමගොතෙක්ග දිමාවා සිහි මසල්තකා ගුලේ ගොතු මෞලමාත් එවි ඩොක්ටර් අහමද් ෆයිසල් ඩොක්ටර් කි ආයිජේමිස් ක කුඩකු දින්ග බල්තෝගේ ખાસ ඩොක්ටර් ෆරබුඩ ශුක්‍රියා වරන් කින වර අගුහුරි මෞලමාත් තකේ අල්ගොන්මගේ බෙලෙනි වෙරින මම් මෑන පපෑ නැති දෙවිගේ තෝ කෑර මුස්තක්බල ගණික කවස් මිපද මෞලෝක කයකී ගපද්දල වාණිකම උම්මේද කරන්නේ
3: තෝ ආශා
1: program ufaddafwani mosa rashwan naim program husheli algon nafiza
2: adi algon maryam shahama
1: irad kurviya an haftaga wes misis lag mulin a program kai ki ga badal kullani hama ga shahama badal kullani emi ay hindirina warang ufaveri war baajveri rekhang ide assalamu alaikum
2: assalamu alaikum
4: dulah

0: ඒයි ඔයි මිරසුගේ කුවේරි රයිතුන්නේ අවහම් මි කිඹගස් දශා දිමාය මිය මගුගහුරි රුග්ගස්ත නගා සාෆ් කුරාෂෝ
1: ඒ කිහිනේ වීපා මාමයා රාණේ හිනි කොපාපා
0: ඒයි ඔයි මිරසුගේ කුවේරි රයිතුන්නේ අවහම් මි කිඹගස් දශා දිමාය මිය මගුගහුරි රුග්ගස්ත නගා සාෆ් කුරාෂෝ අවහම් මි කිඹගස් දශා දිමාය මිය මගුගහුරි රුග්ගස්ත නගා සාෆ් කුරාෂෝ
2: මේ මිරෂු මිහිගෙ ගහෙත්ත
3: යෙන් නොමයි මේ අහරම කොඩයිරුවස් මේ ගොතා හොන්න ගහෙ ආදනා එකමකු මගේ හදන්ශය කියාපා තිකහද ගහෙක් කරනාගමකි රංගලු කමෙත්ත
2: අලි එකම කීව තිහෙන් තිබුණේ
3: රස්ගේ ෆානංගෙවිම කීකුරන්ත තිහුරිහා සුවාද තිකුරණි
2: ගස් කඩන් අන්න ඇරි ඉබ්‍රාහිම් ගොයාගෙන් අන්නාති ඒ මිරෂු ගේම්මෙන්ගේ බස්විකේ දුවස් වීමේ
3: තිබුණි තෙද එකමකු මි ගස් නොකඩ කිහි නැමිතා මගොහදානි
2: හිඟා මිගස් කෙඩේනෙ ගොතෙන් හෝදන් ගියද්දා ආද අයියා
1: ස්කඩා දැෆී
2: ಕೊಬಾ ಅಯ್ಯ ಹಿಂಗ ಗಸ್ಕಂಡ
3: ಕೊಬಾ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಆದೆ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಆಮ ಗಹ ಗೊತೆ ಹದ ಮಾಡಿ
2: ಇಬ್ರಾಹಿಂ ಬಣ್ಣ ವೈರ ತಿರಿಗ ಮೀರ ಗೊಫಿತ ಕಂಡ ಬಾ ಹಿಂಗ ಮಿಹಿರೇನು ಇಬ್ರಾಹಿಂ ಬೆ ಮಿಗಸ್
4: ಗೊತ್ತು
2: ದುರದ್ದೆ
3: ಇಬ್ರಾಹಿಂ ಬೆಬುಣಾಣಿ ಎಮ್ಮೆ ರಂಗಳ
4: ಜೋಡಿದ

0: සිත රැසලි හොරියා ડોક્ટર මොහමඩ් මොයිස් අධිරාජ්‍යයක අලකම් ආනකස් බිතර බැංකෙන් උළු බැංකේ ක්‍රිතමේ දෙම ෆෙෂම කිහම ගෑම ස්තිවරාජ්‍යයේ ඉතිසාරි තුර දුහව වෙගෙන් දානකම දිවි බෙෆාර් වෙරින් නව බෙෆාර් තක ඉතර ෆ්ලා කුරම ෆසේ වෙගෙන් දාන ෆුර්සතේ අලගොම ග්‍රාජ්‍ය දුනිය ගුළු ආත්ම බස්ති බෙගෙන් දා ඉතර ෆුර්සතේ රාජ්‍ය ගත් බෙෆාර් වෙරින් න බේර් කොම් තක බෙෆාර් කුරම ෂා බැංකේ ක්‍රිතමේ හොතම ඉතර ෆසේ හත කෙලෙ බෙගෙන් දාන අලකම ඉතර මිහන් මියගොතුස් ඉතුරු බැංකෙගේ හිත්මේ බැංකුගේ හිතමයි මේ රස්මිකෝ මේ රෙෆෙෂ නම්මස් බැංක හිත්මේ මිහාර ස්වැනි ෆෙෂිෆා බැංකුගේ මේ කිෆරැත්තෝගේ කවුන්ට් වස්තුල අෆවාකම ෆාකොලන් ජාති මියගොතු රෙසජුම් හුරියා ඩොක්ටර් මොහම්මද් මොයිස් අදේ මේ බැංකුගේ ෆවුන්ඩ මොහම්මද් අලි ජනාහුගේ ආයිදාගේ බෙෆුල්නා බද්දෝ කොල්ලෙම බෙෆුල් ගාරිහා බෙෆුල් තිබ්බේ මෙස් කැරියා වඩෑගෙන නෙවි එමණික් ෆාන් ගාරි chairperson Noreen founder Muhammad Ali Jana SV Vadan Tipavi is a terbe from Emanik Fana Ikiga Emanik Fana Garihuga me Vadan le adiko me kas me hai sabun argument be funa hamia Barcelona Sandra beginning thing the me Mordis Premier Bank after that program got a smear at me high seven limo my kiga argument me five coverage ni mala of me high seven embry do her and chicago get studio how alcohol on a live courage to be for now me again is thing alcohol to key a technical go to me hit it within a live hit I'll do her and chicago game and then what a budget record them and me has some live ni mala of embry argument do her and chicago get studio how alcohol on assalamu alaikum wa rahmatullahi wa barakatuh
1: میگن استنی مولڈس پریمیر بینک رسمی کونگ افتتا کرم گ رسمیات ہنگ مندیا کوتگے اڑو وگتو میہار گڈنگ نو گڈی 30 ام منٹ تیبے پھڑون اڑو سمتی گیند ونی تیوی راجے گڈ
2: انگادی اونگن نادی مونی فوئی فلوا دینموگا
3: تھیدو ویر کمایکو
2: ایکو ویر کمایکو
3: ایرو وس میہار وس رایتون نایکو رایتون نا ایم میگا توگا ದಿವೆಹರಾಜ್ಯಗೆ ಅಡು
2: ಎಂಹಾ ಸತರಸ್ತೇಕ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅಡ್ಡಿ ಹನುವೆ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್

0: ගනිින්බෙන්ඳුම් පාරකට තිරිස් අඩු සම්තිගෙන්දමන දිවෙහි රාජ්‍යය ගඩු.
1: මේ අශාරහරම්මතේ උමරු ෆ්‍රය හස කොරෙවා ප්‍රග්‍රාමේ මේ ප්‍රග්‍රාම්ග අශාරහරම් දශක කොඩකු දෙන්න නොගොලේ අඩා වාහකරුම් එකශයගෙන්වේ.
2: හෆ්තාගේ වාහක
3: අස්සලාමු අලයිකුම් රීත් වාහකතවගේ සිල්ස්ලා හෆ්තාගේ වාහකයාකු මේ හෆ්තාගේ ස්මේ බද්දන් කොල්ලි අල්ගුණ ඇෂත් නසිම් මේ හෆ්තාගේ මීගෙනස් තැනි මිහාරුස් කිනස්තම් දා වාහක ලීෂන් මේ අල්ෆයිලා යශ්ෆා අබ්දුල් ගනි හදියා කුරවාෆා වාහකේ මේ වාහකයා වෙස් තිබේෆලුන්ගේ හිත්තක උපාවරික මා හමජුන් ගෙනස් තිබේනකම උම්මීද කොර මේ හෆ්තාගේ ස්වාකෝ ශාලා දේනි මරියමාත් ෆාත්නන්

මේ ගැනස්තිරී හප්තාගවාහක මිසිල් ස්ලාග මිහාර ස්කන සම්දාවාහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වා අබ්දුල් ගනී හදියා කුරවාෆා වාහකේ මේ හප්තාගස් වාහකු ශේලි මරිය මාත්ෆා අදනන්.

0: එමීහුන් හුද්දදේ බයකු හුද්දදේ මිම්වරකම ඒතෙරවන ඒදෙන් එගතාලුමෙන් මිහර මිලිවේ මවලුමත් කොළොස් මිලිබෙනි වලස්තී වජ්ජාග රයිතුන්ග බොර මසෙක්කතු ඒතෙරහම නුස්වරින් වෙසෙබ මසෙක්කොර එමිහුන් ඔය රක්කාතිර කමකය දෙන් එකම ඇමරිකා බේඩ් මෙන්නුවේ මේ ඉස්රායිලුන් මේ නූන කැබුණාකමක එමිහුන් ආයි කැබුණාකශ මේ වර බොඩ දෙබෑ මිහුන් රේවිගෙන් මේ එබ්බස ලුබ්නාන බලයක්කම නහමල එබ්බසුන් හදාහවයෝ දැනි හමලත ගජ්ජය බොන් එබාල වෑගමගෙන් බොංගලා හමලායබදේ එකම කුමිසක් මේ ඇමරිකා එගේ රඟල හමාසුන් හමලා නුදේක එහෙමීම ඇමෙරිකා ඇති වර බොඩ ස්තිමාරි දවලතුක තශුවෙෆ ඒක නැතිජය ගොතුන් ඒක නිකමෙතික නරුමේ ගජ්ජාග රයිතුන් මිය තහමල් කරමු එදෙන
1: මේ ගජ්ජාග මිහිගමුදා නස්ලුත් මේ නත්තාදුමුගේ ජරී මාතකන් හම මුඩි දුනිය මියති හම ලෝමරයගෙන් හාසක හුණගෙ මිකම අගුලිගෙන් හම මේ හාසක හුණගෙ මීඩියාතකන් හම වර බොඩන් එබගෙන් ගුලේ මේ එෆරතක ජෙහුමුගේ සියාසතේ දැන් ගජ්ජාගේ හගීගි හාදතු දුනියෙන් හම සිරුවෙස් කුරාකන් මේ හම හාම වන් හොරි කංකන් මිකම් මිගොතක් කුරුමුගේ ෆාතුග වනි කොන් කමෙත්තෝ
0: මේ අනිකාසම යහෝදීන්ගේ වාහක අරගෙන දක්කන යහෝදීන්ගේ නුෆුස් දුනියේ ගොයි මෙබර මිසාලක මේ අරගොන් මෙන් මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක ගජ්ජාය අගුලේ ගතුන් නුවත අරගෙන් මුස්ලිමුන්නා ගුළුමුරි කමෙග්ගේ මස්සලෙග්ග අරගොන් මෙන් එච්චෙලියාරේ බාද මේ ඉන්ජාර් අදි බයික් ෆහරෝ වීඩියෝ නෝනි ෆොටෝ එල්ලා ෆියබ ඩිලීට් කුල්ලා තිමන්නම ගයිඩ් ලයින් නුෆෙතේ තිය නේ මිහරෝ ප්‍රථමකමකි දුනියේ මීර සෝෂල් මීඩියා හුරිහා ප්ලැට්ෆෝම් තකෙ මි ගෙන්ගුලෙන් යහූදි යහූදීන් එමිහුන්ගේ ෆෑසාග නුෆුස්ග එමිහුන් කුරි කමකි මිකාල හුරිහා කම කොන්ට්‍රෝල් නෙගු අදි ෆහොම් වෙස් එකහල මිහුන්ගේ මග්බූකන් හෝදි ප්ලැට්ෆෝම් ත එමිහුන් වෙජ් මිහර්ස් ගණෙෆා ඒ එමිහුන් ඒ ಹುಳಂಗ ಮೀಡಿಯಾಗ ವಾಹಕ ತಿ ಎಸ್ವಿ ಮಿ ಹುಳಂಗ ಮೀಡಿಯಾ ಹಗೀಗತ ಗಜ್ಜಾಗ ಹಾಲ ತಳೊಮ್ಮೆ ಮಿಸಾಯಕ ಮಿಹಾರ ಎ ಫೆನ್ನ ಮಿಂವರವಿಸ್ ಮಿ ಫೆನ್ನನಿ ಎ ಇಸ್ಲಾಮಿ ಉಮ್ಮತುಗೆ ಗೌಂತಕ ಮಿಹಾರ ದೆನ್ ಎಬ ಅಳುಮ್ನ ಎಬ ಫೆನೆ ಮೀಡಿಯಾಗೆ ಏಕೆ ಏಕೆ ವಿಯುಗತ ವರುಗದ ವಿಯುಗತ ಒಫೆದಿಗೆ ಅನ್ನ ಫುಳಾವು ಅನ್ನತ ಎ ಹಗೀತ ವರ ಅಳುಮ್ಮೆ ಮುಸ್ಲಿಮ ಉಫಾಕುರ ಜೇಕೆ ಮಳಗುಮ್ಮೆ ಹಾಲ ತಳಗುಮೆಂಡ ಏರ ಫೆನ್ನ ದೆತ್ತ ಮಿ ಹುರಿಹ ನಿಕಮೆತಿಕಮೆ ಮುಸ್ಲಿಮನ ಕುರಿಮತಿ ವಾಯಾರಸೆಗೆ ಹಗೀಗಿ ಮಂಜರುತ ಆ ಮೇ ಫೆನ್ನನಿ ವರ ಮಧು ಫಹರಿಗೆ ಮೀ ಮಿಸಾಗ ಅಲ್ ಜಜೀರಾ ಮೀ ಅಲ್ ಅರಬಿಯಾ ಕಾಲ ಮೀ ಎಬಾದ ಮ್ಯಾರು ಅಮ್ಮ ಬಡ ತಂತ ಫುಳಾ ವಿವತ ಹುಳಂಗ ಮೀಡಿಯಾ ತಕ್ಕು ಬೇಣ ಮೆನ್ನವೇ ಅಳಗು ಮೆನ್ನ ಮೀ ಮುಸ್ಲಿಮುನ್ನ ಅದಿ ದುನಿಯಾಗೆ ಹೆಂ ಬೇಕವಿಸ್ ಗಜ್ಜಾಗ ಹಾಲ ದಕ್ಕ ಕಷ ಎಮ್ಮಿ ನಮ್ಮ ಖಂಡಳಿಗೆ ಮೀ ಎ ಬೊಡತಿ ಲಾ ಇನ್ಸಾನಿ ಜರೀಮಾತ ಹಿಂಗ ಅಲಿಫ್ತಾಲಿಗೆ ಮಿನಿಮಮ್ ಕಿ ಕಮಿಟಿ ತಹುಗೆ ತಹುಗಿ ತಕ್ಕು ಅತಿ ಸಾಬಿತವಾಂಗ್ ಗಜ್ಜಾಗೆ ಹಿಂಗನಿ ನಸ್ಲು ನತ್ತಾಲುಮುಗೆ ಜರೀಮಾ ಇಕ್ಕ ಎ ಹುರಿಹ ದುನಿಯಗೆ ಎ ಮಿಂಗಡ ಬಲ ಹುರಿಹ ಶರುತಕ್ಕೆ ಮಿಯ ಫುರಿಯಮ ಏಕಮಕ್ಕು ಸೇವಾಹಕ ದಕ್ಕಾಕ ಬೆಣ್ಣೆ ಕುಡ ಕುದಿನ್ ಹಾಮ ಖಂಡೇಳಿಗೆ ಕುಡ ಕುದಿನ್ ನಮಾಜ್ಕ ಕುದಿನ್ ಗೈ ಬಡಿಜಹ ಶಹೀದ್ ಕುರ್ಮಾ ಕುಡ ಕುದಿನ್ ಜಿಸ್ಮಾನಿ ಬೊಡತೆ ಅನಿಯಾತ ಕುರ್ಮಾ ಆಯಿಲಾತ ಗೆತವುಗ ನಿಧನ್ ತಿಬ್ಬ ಅಲಿಫಾ ಮೊಂಗಳ ಅಂದಾಯಗ ಮೆಹರ ಅದಿ ಫೇರಿಗೆ ಎಂಟು ತಹುಗ ಏ ಗೆದರು ಗೆಲ್ಲಿಫತೀವಿ ನಿಕಮಿತ್ತಿರ ಏವತ್ತ ಬೊಂಗ ವಿವಾಹಕ ದಕ್ಕಾಕ ಬೆನ್ನು ಮೀ ಹುರಿಹಾ ಕಮ ಸೀರು ಕುರುಮುಗ ಹಗೀಗತ್ತು ಅಳುಂದನ್ನವಾಣಿ ಗಜ್ಜಾಗ ಹಿಂಗ ನಸ್ಲು ನತ್ತಾಲುಮುಗ ಜರೀಮಾ ಗ ಆಮ ಸೀದಾ ಮೀ ಹುಳುಂಗ ಮೀಡಿಯಾ ಸೆಬ್ಬ ಬ್ಯಾರೆ ಮೀ ಹಮ ಕೊಮ್ಮೆ ಹತಿಯಾರ ನೊಂದೆನಿಕಿ ಏ ಮೀ ಕ ಸಿರ್ರು ಕುರುಮುಗ ವ್ಯಾರುಮ ಕೇಸ್ ಹಂಗ ಮೀ ಹಮ ಅಂಗುರಾಮಗ ಜರೀಮಾ ನೋತ ಮೀ ನಸ್ಲು ನತ್ತಾಲುಮುಗ ಜರೀಮಾ ಹಿಂಗುಮುಗ ಬ್ಯಾರು ಮೀ ನುಫೂಸ್ ಫ್ಯಾಸ ಮೀ ದುನಿಯಾಗ ಹಮ ಬೊಡತಿ ಮೀಡಿಯಾ ವಿವತ ಕರೆದುಕೊರಡಿ ಯಹೂದಿ ಏ ಲಾರಿ ಲಿಬೆಂಜ ಎಮಿಹು ಕೊಮೆ ಪದ ವಾಕ ಎಮಿಹು ಬೇಣುವ ಯಹೂದಿ ಬೇಣುವ ಗೋತ ಬೇಣುವ ಎಂಗಲ್ಲು ಬೇಣುವ ಮಂಜರ್ ದುನಿಯ ಮೆದಕ್ಕಡೆ ಏ ಎಮಿಹು ಕೊರಾಕಮ
1: ಸೈಫ್ ಮೇದಗು ಮೌದು ಆಗುಳೇಗ ತುಂತಿ ಹಿಸ್ಸಾ ಕುರವಿ ಮೌದು ಮಾತ ವರ ಬಡ ಶುಕ್ರಿ ಹಂಗೆ ತ ಒಮೇದು ಕುರಣೆ ಮೇದುಗೆ ಮೌದು ಆಗುಳೇಗ ತುಂ ಮಿಯ ಅದೆ ಗಜ್ಜಾಗೆ ಮಗುಚಾಟ ಯಹೂದಿ ಕಿಯಮಂತೆರೆ ನುವೆ ಹುರಸೆಳು ಮೀ ಮೌದು ಆಗುಳೇಗ ತುಂ ತಿಬೆಫುನ ವರ ತಫ್ಸೀಲಿ ಅದೆ ಬೇಣು ತೆರೆ ಮೌದು ಮಾತಕ್ಕೆ ಲಿಬುಣು ಕಮ ಪ್ರೋಗ್ರಾಮ್ ಬೆಲ್ಲವಿ ಅದೆ ಅಡ್ವಸೆ ಹುರಿಹಾ ಬೆಫ್ನ ಶುಕ್ರ ದಂಡವಂ ವರಂ ಉಫಾವರಿ ವಗ್ದು ಕುಳಕೆದಂ ವಕೀಲಂ ಅಸ್ಸಲಾಮಲೈಕುಂ.

0: මිසෝල ප්‍රජෙක්්ත නිපදයක්පුරිය එකතුන් හම අලගුණුමෙන්මස් මේ විශ්නනී හම අලගුණුමෙන්ගේ රැහැකී හම තිමාවට්ට අරි තිමාවට්ට රහමැත්තරි ආල ගායම් කරමට්ටකා හම මි සෝලායකිව සම වර මුහි මිච්චිගතුක එකතුන් හම මේ ෆෙරේ පස්සාරකි අලගුණුමෙන් දවරකීව සම මේ සෝලා ප්‍රජෙක්්ත හම කුරිය දාන පස්සාරගතුක අලගුණ ඒර රටුගේ රයිතුන්න වෙස් මේකෙන් පෑද ඉබක්කර අද මුල වරජික බදාන මුලේ රාජ්‍ය බස් මේගේ
1: දෙ අරුන් යි රජතුන් ාවස් වාහක දක්කාල ඉන්ගේ තෝ යි ෙෆුලුම් විදාල්වනී මෙයාරු අනේ වලුතෙර බෙලහෙට්ටුම්ගේ මසැක්කයි මිදවරුග තෙරේග කරවාණී කියීනෙත්තෝය.
2: අලුගනුව විශ්නමි බෙවාන මේ ලෝකල් ටොරිසම් මාගුලිගෙන් රශු වශා මගේ ම වශා එක්කුත් ටොරිස්ටුම්වෙස් වර පේනුම්වා කමෙන් වශා මගෙක් හදාදිනු. දැ වජුතෙරේ බෙදෙහෙට්ටුම මිහාරුවෙස් සම මිහාරක සෙකොත්තා වර්තරයගේ හුරි මගුතා එවන්න ඔස්සූලයගි තෙරෙන් බදහටතා සාෆකොන් එහුරි හකමෙන් පොරමුන් මිදන.
0: මේ අලගුණ හීවනැති මානකරගේ විසාහක වල්ග මියාරුස් අම රහුග රයිතුන්න කාටීගේ කාශි හිපදිබේ වර බොඩු වදබීම හම කාශි වර ගින හා බේනන් එබපුරේතෙන් එකතු අලගුණ මේ හම කවන්සේදුම් මි වකි අදදක කාරයෝවාන්යාව කවන්සිදුම් වකි සට නගා ම හම රජතුන්න දූකරන දේගේ තුරහ මිකොළග හොන්න කාර්ත බෙස් මිහම වර ඒ ඔවග ෆියක හම කොම්මේ බොලක වාගත හ මුලි රජතන් සා රාමිලවා ගොත මිකුරිය ගෙන්ද නකරත දේගේ ඉතුරුන් හම රශුග දඩුවෙරික පුලාය පෝතිීම වල්ග බේනු වර බොඩන් හම දඩුවරෙන් බෙසීව කොරේ දෙන් බයි ාර හම අරගුණුවෙන් බේන නවා බයි කන්ත බෙස් අරගුණු මෙන්න නේගි ඉව කොරෙන්දේ දෙන් දඩි කෙන්ඩුමා ෆන් කෙන්ඩුමා මිකයකන්තේක දෙන් මිදිය කවන්සිදුම් බෙස් සම අල්ලෙන් ඕදමකතුන් හම බයපරඇත්තන් හම ජූරිමනාකෝ අදි මේ බයිපරඇත්තක නසේදී මිකයකන්ත කර ඇදි ඒක ඉතුරන් අලුවන් ාහකොල්දන හම මි කවන්සිදුම් රයිසස් වර බොඩන් ඉස්කමෙන් ඉපදේ හම මික ගවදා හිලාප කුරා ගන්තක අදි අලුන්න අතුන් දුව පවරි බයි දනතක මෙමුණ මින්කුරු මුග එකගේ ඒ හම පාහකොල්ලන් බයි ධනතන් හා බොඩුකරේ පැසිව ඒ හමගින් එළුමට්ටක කාවසු රයිස්සාම වර පොඩ ස්කම දීග මිතවරු අලගන හිවන අර පොඩන් එකන්තක සම්මල්කන් දීග පුරිය ගෙන්දානහැ
2: තයනකො ය හම ඉතුරුකොල් දනන්ද මිරශකී අන නාසරී ඒගේ හිදුමයි ගස් විසොර්තක ගහ රුකා ඒ සාමන් බේරකුර රගවාති ද මිහරක සලුගනමෙන් නම් හමයි වර එබ පැනේ මුලි රශ්ුග එකකි සරහත්තුූග ගස්ගහු වෙලිබන්ද මිකන්ද රජතුන්ගේ වරපුොට ශක්කවායි වෙස් ඇසෝ එකම අල්ගොඩු ඉරාත්පුරවිය හම මිහප්තාගේ සලවනු විශ්නෙන් එමසක පුරා බේෆරුන් අවාහදක්කා බේෆරුන් එකන්තත්තන් හල්ලුපුර ඉරාත්පුරවිය අන්න හප්තාතරේ එමසක පුරා බේෆරුන්නා මස්වරාකෝ මිහාර රශුගේ රුග්ගස් පේරපුරා ඔස්සූල් උසූල හම උසූලගේ ගෙනස් එකන්තත කර මිහාරු අලුගන හිවනේ හම වර බොඩ දූෆෙක් කමෙන් දෙෙන් අලුගනමෙන් හදාාෆෙන් ඔසූල්ගේ තෙරිය එකන්තත්ත වත්තම් මිහාරු තංගුලේ හරුදන අසූදෙක්ගේ දසුන් එකන්තත කුරිය ගෙන්දව දෙන් මෙම්බර විදාළු විහෙන් දඩුවෙරිකමුගේ මස්සද ඇකි වර බොඩු මස්සේ දඩු පින්තව මස්සදගේ කුරින් ඉබ හිබොහරි හම වර බොඩ තිබින් දෙයිප නිහාරකං ඇස් හම මිදවෙනි මීහුන් දිරිවුලේ ගියක පස්සසක පොටුග බීමෙන් ඒති අලුගොඩ ඉබ ගස්තු කරන අලුගනු මේ පස්සහ නෙමෝකුරින් පුරිහා රැජතුන්න දඩුබේමුගේ හමහම ඔසූද පොම්ම වෙස් හමහම ඔසූද ගෙනස් රජතුන්නකි දඩුබිමුගේ හමහම රැජතුන්ගේ ගොතුග හෙදේ තො හම වර පොඩයි මසය කන ඒරාද කර විය එකන් කුරාණ
1: ಅನಿಕ ಸಿತಿರು ಎಹುಂತೆರಿಯಗೆ ಸುವಾಲೆಂಗೆ ತೊ ದಂಡು ಬಿಂದು ಕುರ ವಾಹಕ ಫಾಹಕುರ ವ್ಯಾಫಿ ಮೀ ದಂಡುವೆರಿನ್ನ ದಂಡು ಬಿಂದು ಕುರುಮುಗ ಗೆಂಗುಳೆ ಉಸುಲ್ತಾಕಿ ಕೊಬಾತೋಯ ಮಿಹಾರ್ ಮಿಸಾಲ್ಕ ಬೈ ಫರಾತಕಂ ಎಬಹುರಿಯೆ ಬೈ ದಂಡುವೆರಿನ್ನ ದಂಡು ದೂ ಕುರಾಯರುಗ ರುಗ್ಗಸ್ ಗಿನಾನ್ ಲಿಬಿಫಾ ಮಿಹಾರ್ ರುಗ್ಗಸ್ ರುಗ್ಗಹಕಿ ಅಣೆ ರಯ್ಯತುಂಗೆ ಚಕ ವಾಯರುಗ ಎಗುತ ಕೀವೆಗೆನ್ ತೋಯ್ ನಿಮ್ಮಣಿ
2: ಹೀವಣಿ ಎಸ್ ವಾಲೆಯ ಮಿದೇತರೆ ಮೀ ಕುರಿಯ ಕೌನ್ಸಿಲ್ ದವರು ನಿಮ್ಮ ಕ್ಯಾರಿಯೋಟ ಬೈರ್ ದಂಡು ಬಿಂತವು ಹಮ ಉದರಹಗಿನ ರೋ ಹುಟ್ಟ ಕಣ ಹುದ್ದ ದೀಗೆ ಹೇಮಸ ಸ್ವರಪಡ ಎಹೆನ್ ನಮಸ್ ಅಳುಗಂಡು ಮೆ ಕೌನ್ಸಿಲ್ ದಂಡು ಬಿಮೆ ತೇರು ಗಿನವೆಗೆ ದಂಡುಗ ಹರು ನೂನೆ ಹರ್ರುಗೊಬ್ಬರೆ ಗಿನವೆಜ್ಜಿಯ ಎತಾಕು ದಂಡು ಬಿಮೆ ನುದೇನ ಹರು ಹರ್ರುಗೊಬ್ಬರೆ ಇತುರ ಕಂಡಾಗ ಕೌನ್ಸಿಲಕ್ಕೂ ನುದೇನಾ

0: ehenna mes de iru kandaru rukaki konka ruketto varabod badana gina fahara en hudda deeni mes var muskuli egen ma bod faada en nujibe kahada ruvema em irad kore biya den kaunsilun dandu bime deeru ekangamo var as samagama den
1: දැන් අලුගන ස්පා කොල්ලානක් තී මත්සලයාග දැන් හම අලුගන මෙන් සම පුරතම දඬු දූ කුරායරු හම මේ බදනි හම රු මවසරා දැන් අලුගන මේ වර පහක පහු මේ රසුක විසම වර බොඩ ආසකුන් හම දොන්කිය මුලි රසුක මිහර ගෑගුණක හම දොන්කිය නිජහා ජුවානක නෝන්න රසුක දිරිවල ජුවාන හම වර නිස්කමෙත් දීගෙන දොන්කිය මුලි රසුක මෙති ජහා දැන් ඒගොතු අලුගන මෙන් දඬුතක දූ කුර වර බාර දඬුතක ඉතර දූ කුර ජෙහොන් ඒගේ සබුම් බයි හම සරහත කි හම රුක් ගින සරහත ඒගොතු පාන් කර එන්නම සනේ අලුගන මෙන් බදනි හම රුම් මද සරහත කුම් හම උරියා බේ ෆුන්නම් වෙස් මේ දඬු දූ කුර එන්නම සා බයි ෆහර් ඒකත් වෙ සිබුරි තකුර රෙෆ දැන් අලුගන මෙන් හම අබදු වෙස් සම ඒකන්ත අල්ලු කර මට්ටක දැන් හර්ධනා ෆියෝලතකෙන් හම අලව මෙගෙන් දැන ඉතින් හම ඒක ඉතුරු බස් ගයිස් එපා කරගත හම ඒ ෆියෝලතෙන් ඉතුරු හර්ධනා කරම ඉතුරු මෂවරක හම රයිතම් බේනුම් බගත කුරිය ගෙන්දුම අලගන මෙන් හම කර වෙන හරි හුරියා මස් එක තෙක් පුරන්
0: දැන් මිකම් ගාලගන හම රයිතුන්ගේ වර රංගලු සාවේ පුරන් රයිතුන්ගේ හියාල් හුරි කිහිනෙත්තු අලගනුගේ හියාල් හුරි හම අධි අලගනුගේ හියාල් මි හුරිහා දඬු බිමෙන් උවාදාපා එස් සරහද්දක දඬුබින්ත ගෙන් දියු මිහාරු මිරසුග අන දඬුබින්ත මියති එතම් මිතාග එකිතාකි ඉච්චි එගතුන් අලවණුෙන් හැමමගෙන් අලවණ හීවණ ගෙනෙමෙන හෙන් හුරිහා දඬ වකි මුද්ද දෙද්දි උවාලාප රයිතුන හැමහම උසූලක් එබ් බරක දඬුබින්ත දිනීම මිකන්ත හල්දු වෙගෙන් දාන හැ දැන් අලවණ මිකන් කුරාණේ රයිතුන්ගේ හැම වර පොඩු hiyala mashwara hoda var pod dirasa kurumappa irat kure midar alagon nemokuri mi danduveri ninna miyanna danduverin ge paratu miyanna shakwa ruggas kenu miyanna shakwa ta allaga genesten
2: emme fahusu alige to council ge mi dauru nemumuge kurin rayitu na furihmu kodden beenum wa kankama ki ko bato
0: alagonu men hama var ginaganda tai bohri egotum current hama emme iskamet dige current ge current view ga ekko rangal kunuma para purako masekan nihar isba kuran sarkaru ge ekitantana city hs ponu age devana kamakan alugano mi bandaru ge datikan irat kore biya kuriyan ai ahare dehar tere ekam ves nimigen dana ko mi visrane e mihar mtc se hawal kore dengoti alugano yo visnan kuli rasuge kuli ga coffee shop and noni restaurant ek hada local tourism paada wa kahada hame kuran e ekamuga alugandu mihar biosphere reserve as kudaga wa hada kala mebe kulum moni kurevidane then as alugandu ge war podu huwa fene etaga restaurant ek hada iche edigen den dengoti zuwanun ge war podu edume mera shu utter faratuga chetiye masbana jetiyen aladim den algonum iba balan miraruga eki project hingar csr vetere namay sekan kureveto den oti miraruge gondodot himaye kuruma peech hedu miharu sarwan ministry ega himaye kuruma tin sarahad dehwane kuli sarahadda me kayet peech sarahadda guest peech sarahadda ege trum mi sarahaddu tauge huikenu alone ie hada hoti varakyan mustaqbal ka bay ka hawal karevi ekan purana ka danam den hama ego tum rajitunna biche guestunna biche ba gota edati kam filwa de ma varapadu mase purana de ege tum rabbasha mage den alone mi dandu veri kam ge mas ema ekama ves hal de genes dandu veri na ves pase ha rajitun shakwa anu purana ගොතක එකං කුරවේ තෝ බදාන දෙම් ගළුවන මිහරස් කුරම්මිද කමෙන් මේ රහතරයගේ මෞතග ොඳගවා එන් ගස්සින්දා මස්සද එවෙස් අළගනමෙන් ගවාද ගවන වර ගෙන බෙහලුන් එකම ඉජාදය එකන්තත හල්ලු කරම අළගනම පොරතම බදනි කුදි කුදි කන්තකුන් අළගනුවෙන් මචතම වර කුදි කුදි කන්දත්තන් හල්ලුකෝ එකන්තත්ත පොරතම ಹಮ ಮಗಂಗ್ ಅಳುವ ಅಳುಗಣ ಮೆಂಗೆ ಉರಿ ಬಡತಿ ಮಸದ ತಗ ಹಲ್ದು ಪುರ ಇರಾದ ಕುರಬಿ ಅಳುಗಣ ಮೇ ಫಸಾರುದಾರುಗ ನಿಮ ಕುರಿ ಮಿಹಿಂಗ್ ಹುರಿ ಹುರಿ ಆಗಮೈ ಕಹದ ಗೊತಗ ರಂಗಳು ಕುರೆ ತಮಸೆಗೆ ಪುರಾಣ
2: ಅದೇ ವರ ಪೊಡ ಶುಕ್ರಿಯ ವರಂ ಉಫಾವೆರಿ ಖಬರ್ ತಕ್ಕೆ ತಿ ಎ ಫಾಹ ಕುರವಿ ಮಿ ದೌರು ಕೆ ತೆರೆಗ ರೈತು ನಟಕ ಕೊದ್ದೆವುಮ ನಿಮ್ಮವಾ ಫವಾ ಕೊದ್ದೆವ್ವಂ ಹುರಿ ಮಸಕೈತೆವುಗೆ ವಾಹಕತ ಹಿಂಗೆ ತೊ ರಶುಗೆ ತರಗ್ಗಿಯಾ ಗುಳೆ ವಾಹಕತಕ ಅದಿ ರೈತುಂಗೆ ಸುವಾಲ್ ತಕ ಜವಾಬ್ ದೆವ್ಮ ಅಳ್ಗೊಂಡ್ ಮಿನ್ನತಿ ದೇವಿ ವಗುತ್ ಕೊಳಟಕ ವರ ಪೊಡ ಶುಕ್ರಿಯ
3: ಲಾಮರ್ಕಸಿ ರಾಜ್ಯ
4: ಅಂಗಾದಿ ಉಂಗಣ್ಣಾದಿ ಮುನಿಫೋಯಿ ಫಿಲುವಾ ದಿನುಮುಗ
5: ತೆದುವೆರಿ ಕಮ್ಮಾಯಕು
4: ಎಕುವೆರಿ ಕಮಾಯಕು
5: ಏರುವೆಸ್ ಮಿಹಾರುವೆಸ್ ರೈತುನ್ನಾಯಕು ರೈತುನ್ನ ಎಮ್ಮೆ ಗಾತುಗ ದಿವೆಹಿರಾಜ್ಯಕ್ಕೆ ಅಡು
4: ಎಂಹಾ ಸತರ್ಸ್ತೇಕ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅಡ್ಡಿ ಹನುವೆ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್.